0: listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM, broadcasting in your language.
1: ඔබට මත් පෙන්දුන්නොත් එපා කියනවද? නැතිනම් බෑ මගේ රියදුරු බලපත්‍රය අහිමි වෙයි කියලා කියනවද? ඇත්තටම මම මත් පෙන් පානය කරන කෙනෙක් නෙමෙයි. අපි වැඩ කරන ස්ථානයේ උත්සවයක් තිබුණා. ඒතනදී මට මත් පෙන් දුන්නාම ඒක එපා කියන්න මට හිතුනේ නැහැ. මම හිතුවේ මගේ මත් පෙන් සීමාව අඩු කියලා. නමුත් සීමාව 0.5ට වඩා වැඩි තිබිලා වාහනේ පදවල මාව අහු වුණා. මට දැන් මගේ දරුවෝ වාහනේ පාසලට ගෙනියන්න බෑ. මට මගේ අම්මට කියන්න සිද්ධ වුණා මට එයාව දොස්තරලා ගාවට ගෙනියන්න බෑ කියලා. මගෙන් යැපෙන මිනිස්සුන්ට බෑ කියලා කියන එක තමයි හැම දෙයකටම වැඩිය දරුණුම දඬුවම. ඒ වෙනුවට මට කියන්න තිබුණේ මත්පැන් එපා කියලා. වගකීමෙන් හැසිරෙන්න. ඔබ මත්පැන් පානය කළොත් වාහනේ පදවන්න එපා. TAC within පණිවිඩයක්.
0: Proud sponsor of 3ZZZ 92.3 FM.
2: මෙම වැඩසටහන ගුවන්ගතවන්නේ සිංහලෙන්.

මෙල්බන්හි විසෙන ශ්‍රී ලාංකේය ප්‍රජාව දෙසා රසබර සාර සංග්‍රහය සමග මුසුවන ගුවන් විදුලි ප්‍රවේශය ෆ්‍රී ට්‍රිපලිසෙට් ඔබව මෙසේ ආමන්ත්‍රණය කරයි. සකල විධ කලා නිමැවුම් සහ රටවට පසුකොට ලෝවට තතුවිත්තිද සමගින් සෑම ඉරිදාවකම උදෑසන 8 කනිසමට ඉරිදා සංග්‍රහයෙන් ඔබව මුණගැසෙන්නට අපට අවසර.

0: අද උදෑසන ධම්මචින්තාව පවත්වන්නේ මෙල්බන් නුවර ශ්‍රී ලංකාරාම බෞද්ධ විහාරස්ථානයේ විහාරාධිපති තැන්පත් ගරුතර පූජ්‍යපාද උඩහේනේ සීලරත්න ස්වාමින් වහන්සේ විසින්.
1: නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්ධස්ස. බුද්ධෝහං බෝධයිස්සාමි, මුත්තෝහං මෝචේ පරේ, තින්නෝහං තාරයිස්සාමි, සංසාරෝගා මහභයං. වන්දනීය පූජනීය මහා සංඝරත්නයට අපගේ නමස්කාරය වේවා. සදහැවත් පිංගතුනි, අද උදෑසන ධම්මචින්තාවෙන් අප බලාපොරොත්තු වන්නේ ඔබට බුදුරජාන් වහන්සේගේ ජීවිතයේ බුද්ධ චරිතය සම්බන්ධ පුංචි දහම් කරුණක් පැහැදිලි කර දෙන්න. මහා කාරුණිකයන් වහන්සේ බවට පත්තුන භාග්‍යවත් බුදුරජාන් වහන්සේ බෝධිසත්වයන් වහන්සේ වශයෙන් මහා කරුණාව සම්පූර්ණ කරනකොට පරාර්ථ චර්යාවෙන් යුක්ත ඒ බෝධිසත්වයන් වහන්සේගේ පරමාර්ථය වූයේ කුමක්ද කියලයි පැහැදිලි කරන්නේ මේ ගාථාවෙන්. බුද්ධෝහං බෝධයිස්සාමි, මම බුදු බව ලබාගෙන, එහෙම නැත්නම් මම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ කරගෙන ලෝකයාට අන් අයට අවබෝධ කරලා දෙනවා කියන පරමාර්ථය. මුතෝහං මෝචේ පරේ, මම සසර දුක්වලින් මිදිලා අන් අයද මුදවා ගන්නට කටයුතු කරනවා. තින්නෝහං තාරයිස්සාමි, මම සංසාර සාගරය තරණය කරලා අන් අයද එතර කරවා ගන්නට මඟ පෙන්වනවා. ඇයියේ සංසාරෝගා මහභය. සංසාරෝගා කියන රෝගයක් නෙවෙයි, සංසාර ඕඝ කියන එක වචන දෙකකට එකතු වෙලා හැදෙනවා සංසාරෝගා කියලා. සංසාර ඕඝ, මේ සංසාරයේ ඕඝවලට අහි වෙනවා. ගංගාවේ ඕඝයක් කියන්නේ පිංගතුනි සැඩපහරක්. ඔබ දන්න සැඩපහරකට අහුනොත් විනාශම් වෙනවා. සංසාරයේ කියන ගංගාවේ සැඩපහර තමයි ඕඝ. මොනවද? කාම ඕඝ, භව ඕඝ, දිට්ඨි ඕඝ, අවිජ්ජා ඕඝ. මේ ඕග හතරට අහුනොත් සංසාරය අර ගංගාවේ සැඩපහරට අහුනා වගේ විනාශ වෙනවා. මහා භයානකයි. ඒකට අහුනොත් මහා භයානක විනාශයක්. සසර සතරපාගතෙල දුක් විඳින්න සිද්ධ වෙනවා. අන්න ඒ සංසාර ඕග මහා භයානක නිසා එයින් මුදවා ගන්නටයි ලෝක සත්වයා මේ උත්සාහය උන්වහන්සේගේ. අන්න එවන් කටයුතු කළ උන්වහන්සේගේ චරිතය අපි කොටස් දෙකකට බෙදා වෙන් කරගෙනයි අධ්‍යයනය කරන්න ඕනේ. මම හරිද කියලා ඔබ තීරණය කරන්න. මොකද්ද? පළවෙනි කොටස තමයි බෝධිසත්ව චරිතය. දෙවෙනි කොටස තමයි බුද්ධ චරිතය. අපි දැන් මේ අධ්‍යයනය කරනකොට මේ බුද්ධ චරිතය ගැන බෝධිසත්ව චරිතය අධ්‍යයනය කරනවා. කොතන සිට කොතන දක්වාද? සුමේද තාපස්තුමා දීපංකර බුදුරජාන් වහන්සේගේ පාදමූලෙහි නියත විවරණ ලැබූ තැන ඉඳලා එදා දඹදිව බුද්ධගයාවේ ජයශ්‍රී මහා බෝමුලදී ඒ දස මරුන් පරදවල සියලු කෙලෙසුන් නසලා ඒ සම්මා සම්බුදු පදවිය ලැබුව මොහොත දක්වාම ඒ කාල වපසරිය අයිති වෙන්නේ බෝධිසත්ව චරිතයට. අපි මෙතෙක් දැන් කතා කළ යුත්තේ බෝධිසත්ව චරිතය ගැන. දැන් සම්බුදු පදවිය ලබා ගැනීම ඉඳලා පිරිනිවන් පෑම දක්වාම අයිති වෙන්නේ බුද්ධ චරිතයට. දැන් අපි වෙසක්කේකට දැන් විශේෂයෙන් කතා කළ යුත්තේ එහෙනම් මොනවද? දැන් අපි බුද්ධ චරිතය ගැන කතා කළ යුත්තේ අත් වශයෙන්ම මේ සත්සති ගෙවලා ඇසල පෝයදා ධම්සක් පැවතුම් සූත්‍ර දේශනා කළ තැන ඉඳලා. එහෙම නේද? බෝධිසත්ව චරිතය කතා කළ යුත්තේ අර දීපංකර බුදුහාඳුරන්ගේ සිට එන ගමනේ දසපාරමිතා සම්පූර්ණ කිරීම ඉඳලා විස්සන්තරාත්ම භාවයන් ගැන, සිද්ධාර්ථ කුමාරයාගේ ඉපදීම ගැන, සිද්ධාර්ථ කුමාරයාගේ අධ්‍යාපන කටයුතු, සිද්ධාර්ථ කුමාරයා දුෂ්කර ක්‍රියා කිරීම, අබිනිෂ්ක්‍රමණය කිරීම, දුෂ්කර ක්‍රියා කිරීම, ඊගාවට ඊ අවසන් වෙලා උන්වහන්සේ බුදු බව ලබා ගැනීම දක්වා ඒ දිය තම සාකච්ඡා කළ යුත්තේ. අන්න ඒ විදිහට අපි බුද්ධ චරිතය අධ්‍යයනය කරන්නට ඕන. හොඳයි, එහෙමනම් හැම දිනාටම තිරුවන් සරණයි.
2: අද කිතුබෙති කතාව ඉදිරිපත් කරන්නේ ගරු ක්‍රිසන් සිල්වා පියතුමන් විසින්.
3: අන්ත සහෝදර සහෝදරියනි, අද සාමාන්‍ය සමයේ 14 වන ඉරුදින අප සම්බිධානන් වහන්සේගේ ශුද වචනය අද අපි හැම කෙනෙකුටම ඉතාමත්ම වටිනා පණිවිඩ රාශියක් ගෙනහැර දක්වනවා. උන්වහන්සේ අප සමග අද මේ සුවිශේෂය මෙනෙහි කරනවා. අපිට මොනවද හිතෙන්නේ ස්වාමින් වහන්සේගේ වදන් පිළිබඳව? උන්වහන්සේ මොනවද පවසන්නේ? උන්වහන්සේ පවසනවා, ස්වර්ගයටත් පොළවටත් ස්වාමින් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැනවතුන් හා නැනවතුන් කෙරෙන් ආවරණය කොට බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි. ස්වාමින් වහන්සේ මොනවද අදහස් කළේ ප්‍රේමවන්තේනි? සමහර වෙලාවට අපි හිතන්නට පුළුවන් ස්වාමින් වහන්සේ බාලයන්ට කියලා කියන්නේ වයසෙන් අඩු දරුවන්ට කියලා. එක්තරා විදිහකට අපිට එය ඒ විදිහටත් තේරුම් ගන්නට පුළුවන්. නමුත් ස්වාමින් වහන්සේ මෙතන අදහස් කරන්නේ ප්‍රේමවන්තේනි, බාලයෙක් කියලා කියන්නේ කවුද? ඉතාමත්ම පිරිසිදු, ඒ වගේම කුහකකම, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය, පලිගැනීම, තණ්හාව, මේ වගේ දුර්ගුණ නැති අවංක පිරිසිදු හදවත්. ස්වාමීන් වහන්සේ එම නිසා තමයි කියන්නේ දෙවියන් වහන්සේගේ රාජ්‍ය පිළිබඳ අභිරහස් උන්වහන්සේ එළිදරව් කරන්නේ අන්න එවැනි අයට. ස්වාමීන් වහන්සේ අද ඒ අයව හඳුන්වනවා බාලයන් හැටියට. උන්වහන්සේ ඒ බාලයන්ට තමයි අනාවරණය කළා කියලා කියන්නේ දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අභිරහස්, ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස්. ස්වාමීන් වහන්සේ තව දුරටත් පවසනවා, පියාණනි, ඔබ වහන්සේට ප්‍රියමනාප එයමය උන්වහන්සේ ස්ථීර කරනවා. ඉන් මන්දයත් පියාණන් වහන්සේව පුත්‍රයන් වහන්සේ උදා කාරෝම හඳුනන නිසා අපිත් එලෙසම පියාණන් වහන්සේව හඳුනා ගන්නට ඕන. එවිටයි ස්වර්ග රාජ්‍ය පිළිබඳ අභිරහස් අපිටත් තේරුම් ගන්නට පුළුවන් වෙන්නේ. දෙවියන් වහන්සේ අපිට අනාවරණය කරන්නේ අන්න එවිටයි ප්‍රේමවන්තේනි. එලෙසම ස්වාමීන් වහන්සේ පවසනවා, පියනන් වහන්සේව හොඳාකාරවම දන්නේ පුත්‍රයනන් වහන්සේ බව. පුත්‍රයන් වහන්සේ හැර අන් කිසිවෙක් පියනන් වහන්සේව නොහඳුනන බව ස්වාමින් වහන්සේ අද පවසනවා. එම නිසා උන්වහන්සේ පියරන් වහන්සේ උන්වහන්සේට දීලා තියෙන ඒ බලය ප්‍රකාරව උන්වහන්සේ මිනිසුන්ව කැඳවනවා. කෙසේද කැඳවන්නේ? වෙහෙසවන බරවුසුලන සියල්ලනි මා වෙත එන්න. ස්වාමින් වහන්සේ ජීවත් වුණු කාලේ මිනිස්සු ගොඩාක් දුක් විඳා ජීවත් වෙන්නට සෑහෙන අරගලයක ඔවුන් සිටියා. අද එහෙමනම් අපි හැම කෙනෙකුටම අවස්ථාව තියෙනවා මේ වගේ අයව සමරන්නට අපගේ ජීවිතේ. ස්වාමීන් වහන්සේ එම නිසා පවසනවා, වෙහෙසවන බර උසුලන සියල්ලෙනි මා වෙත එන්න, මම ඔබට සාහනය දෙමි. ස්වාමීන් වහන්සේ තවත් ඉදිරියට යම් කිසි දෙයක් පවසනවා, මා ගුණවත් මෘදු නිහතමානී කෙනෙකු බැවින් මාගේ වියගහ කරටගෙන මාගෙන් ඉගෙන ගන්න. ප්‍රේමවන්තේනි, ස්වාමින් වහන්සේ පෙන්වන මාර්ගය අපි හැම කෙනෙකුටම පොදුයි. ස්වාමින් වහන්සේ එකම මාර්ගය තමයි අපි හැම කෙනෙක්වම කැඳවන්නේ. ඒ නිසා උන්වහන්සේ ඉදා මිනිසුන්ව එල්ලපු, මිනිසුන්ට වද දුන්න, වේදනා දුන්න, ඒ වියගහ කරටගෙන උන්වහන්සේගෙන මාගෙන් ඉගෙන ගන්න කියලා. ප්‍රේමවන්තේනි, මේ වියගහ කියලා කියන්නේ කරේ හරහට අත් දෙක ගැට ගහලා වැරදි කාර්යයන්ව පෝරකයට අරගෙන ගිය එක්තරා විදිහක ආයුධයක්. එහෙමත් නැත්නම් දඬුවම් දෙන දඬු කඳක්. ප්‍රේමවන්තේනි, ස්වාමීන් වහන්සේ කියනවා මෙන්න මේ බර මාගෙන් ඉගෙන ගත්තොත් ඔබට සැහැල්ලු කර ගන්නට පුළුවන්. ඒ නිසාම උන්වහන්සේ හැම කෙනෙකුටම උන්වහන්සේ වෙතට ආරාධනා කරනවා. උන්වහන්සේ වෙතටයි ආරාධනා කරන්නේ උන්වහන්සේගේ ඒ ගුණවත්කම නිසා, උන්වහන්සේගේ මෘදුකම නිසා, උන්වහන්සේ නිහතමානී කෙනෙක් නිසා. එබැවින් අපි හැම කෙනෙකුටම උන්වහන්සේගෙන් ඉගෙන ගන්නට දේවල් බොහෝමයක් තියෙනවා. උන්වහන්සේ දෙන ඒ සහනය අපි හැම කෙනෙකුටම ලැබෙනවා. උන්වහන්සේ අපේ ජීවිත බර සැහැල්ලු කරනවා. ස්වාමින් වහන්සේ අපි හැම කෙනෙකුටම ඉතාමත්ම ලස්සන ජීවිතයක් දීලා තියෙනවා. ලස්සනට ජීවත් වෙන්න ස්වාමින් වහන්සේ තුල යැපෙන්නට. එසේනම් අද දවසේදී අපි උන්වහන්සේට කියමු, අපගේ ජීවිතවල නිතර නිතර වැඩ සිටිය මැනව ස්වාමින් වහන්සේ ඔබ සමග වනසේක්වා. සියලු බලද්දී මහත්ම යනන්වන පියානෝද පුත්‍රයානෝද ශුදාත්මයානෝද ඔබ ආශිර්වාද කර ආරක්ෂා කරන සේක්වා.

0: අදට නියමිත සමාජ නිවේදන.
1: දහම් නිකේතනයේ යුරෝප මාසික සීල භාවනා වැඩසටහන මේ මාස 19 වෙනිදා පෙරවරු 8:30 සිට පැවැත්වෙන අතර මෙදින පසුරු 4:30 සිට පූජ්‍ය වලස් මුල්ලේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ විශේෂ ධම් දෙසුමකට ඔබට සවන් දිය හැක. මේ සඳහා පැමිණ සහභාගී වන ලෙස ඔබට කරන ආරාධනයයි මේ. වැඩි විස්තර සඳහා අමතන්න විහාරස්ථානය 93-33-48-48. ධම්මදීප භාවනා මධ්‍යස්ථානයේ ඩැන්ඩිනෝ ජූලි මාස 12 වෙනිදා ඉරු දින රාත්‍රී 8:00 පූජ්‍ය වලස් මුල්ලේ ගුණරත්න ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනාවක් විහාරස්ථානයේදී පැවැත්වේ. ජූලි මාස 18 වෙනිදා මාසික සීල භාවනාව උදේ 8:30 සිට සවස 5 දක්වා පැවැත්වේ. වාර්ෂික වස් ආරාධනා පින්කම ජූලි මාස 25 වෙනිදා රාත්‍රී 7:00 විහාරස්ථානයේදී පැවැත්වේ. වැඩි විස්තර සඳහා අමතන්න භාවනා මධ්‍යස්ථානය 97-94-94-92 සෝමචන්ද්‍ර ප්‍රනාන්දු 0425-831-182 Friends of Lanka ආයතනය මගින් දෙවන වටක් පවත්වන Help Learn English ව්‍යාපෘතියේ බරපැන සපයා ගැනීම වෙනුවෙන් කරන කොත්තු අලවියෙන් අරමුදල් රැස්කිරීමේ වැඩසටහන ජූලි මාස 19 වෙනි දින පැවැත්වේ. අනුරාධපුරයේ සහ මොනරාගල දිස්ත්‍රික්කයන්හි ඉතා අඩු පහසුකම් සහිත පාසල් දෙකක දරුවන්ගේ ඉංග්‍රීසි සාක්ෂරතාව සහ පෞෂ්‍යතා වර්ධනය ඉලක්ක කොට පැවැත්වෙන පාඨමාලාවට අවශ්‍ය බරපැන සපයා ගැනීමේ අරමුණින් පැවැත්වෙන මෙම සත්කාරයට දායක වීමට ඔබටත් ආරාධනා. එනවුම් බාර ගන්න අවසන් දිනය ජූලි මාස 5 වෙනි දිනට ප්‍රථමව ඔබගේ කොත්තු එනවුම www.friendsoflanka.org වෙබ් අඩවියට පිවිස එයට යොමු කිරීමෙන් ඔබ තෝරා ගන්න මධ්‍යස්ථානයකින් ජූලි මාස 19 වෙනි දිනදී ඔබගේ එනවුම ලබා ගන්නට පහසුකම් සලසා ඇත. ඩොලර් 20ක වැනි සුළු මුදලකින් ශ්‍රී ලංකාවේ දරුවෝගේ අනාගතයේ සුරකින අතරම ඉතා හොඳ කොත්තුවක රස විඳින්න. වැඩි විස්තර සඳහා අමතන්න ගාමිණී 0401-017-328 ජයතු 0412-354-449.

අද නීවිත සමාජ නිවේදන මෙතකින් නිමාවට පත්වේ. මෙම සමාජ නිවේදනවල අන්තර්ගත කරුණු පිළිබඳ වගකීම ඒ සමාජ ආයතන සතුවේ. නියමිත දිනට නොලැබෙන සහ අවශ්‍යතා සපුරාලන්ට අපෝසත් සමාජ නිවේදන සිංහල වැඩසටහන් තුළ ප්‍රචාරය නොවීම පිළිබඳව සිංහල අංශය වගකීම නොලැබේ. සිංහල අංශය වෙතින් ඔබ සංගමයට ලබා දී ඇති CN1 ෆෝරමේ පැහැදිලි ලෙස සිංහල අකුරින් ලියා ස්කෑන් කරන ලද හෝ PDF කරන ලද පිටපතක් එමිනුමක් ලෙස අමුණා බ්‍රහස්පතින්දා රාත්‍රී 7ට පෙර සිංහල sinhala@yahoo.com.au යන විද්‍යුත් තැපැල් ලිපිනයට එවන් ලෙස ඉල්ලා සිටිමු. එම නිවේදනයේ ලීන විටදී කළු තින්ත පෑනක් භාවිතා කරන ලෙසද ඉල්ලා සිටිමු. ලිපි ශීර්ෂවල සටහන් කර එවන නිවේදන ප්‍රචාරය නොවන බව කරුණාවෙන් සලකන්න. මේ පිළිබඳව වැඩි විස්තර සඳහා අමතන්න කුමාර දිසානායක 0423 0447 024.

ආයුබෝවන් මේ ත්‍රිත්‍රිපලි සෙට් ගුවන් විදුලියේ සිංහල සේවයයි. ඉරිදා වැඩසටහන් තුලින් සතියේ සිංහල පුවත් සංස්කරණය කර ඉදිරිපත් කරන මම උදිතා කාලිංග මුදලි. ප්‍රථමයෙන් සිරස්තල. ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට. ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට. යලකන්නේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කරයි. බස් ගාස්තු 12%කින් ඉහළට. 2010-2025 කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා ඉහවහා ගිහින්. සලේගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද CID දෙන්නයි අධිකරණයෙන් නියෝග. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප. ආංචන බානගොඩ අද්මිරාල් දුරයට. ප්‍රවීණ රංගදර ගාමිණී සමරකෝන් දිවිරංග මඩලින් සමගණී. දැන් පුවත් සවිස්තරව. ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ශ්‍රී ලංකාව. බුක් රිට්‍රීස් ජාත්‍යන්තර වාර්තා මගින් 2026 වසරේ ලොව හොඳම සුවතා සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව නම් කර තිබේ. එහි දෙවැනි ස්ථානයේ ඔස්ට්‍රේලියාවට සහ තෙවැනි ස්ථානයේ මොරොක්කෝට හිමිව ඇත. ශ්‍රී ලංකාව ආයුර්වේද අභිභූමි ගෝලීය වශයෙන් සංචාරකයන්ගේ වැඩි අවධානයකට ලක්ව ඇති අතර ශ්‍රී ලංකාවේ පවතින ආයුර්වේද උරුමය අඩුපිරිවැය හා සහනදායි මිල ගණන් වීසා සහන සහ ස්වාභාවික විසිතුරු බව හොඳම සුවතා සංචාරක ගමනාන්තයේ වීමට බලපා තිබෙන බව බුක් රිට්‍රීස් ජාත්‍යන්තර වාර්තාව පෙන්වා දෙයි. ඩොලර් මිලියන 2.5ක් අස්ථානගත වීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට. භාණ්ඩාගාරයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් අස්ථානගත වීමේ සිදුවීම සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා මහා බැංකුවේ කරුණු දැක්වීම වලට අනුව සිය වාර්තා මේ වන විට සකස් කර ඇති බවත් එම වාර්තාව මුදල්කාරක සභාවේ සියලුම සමාජිකයින් වෙත මේ වන විටත් ලබා දී ඇති බවත් එම වාර්තාව ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතා පවසයි. ඩෙංගු මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළට. මේ වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,668ක් බවත් මරණ සංඛ්‍යාව 36ක් දක්වා ඉහළ නැග ඇති බවත් ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රශීලා සමරවීර මහත්මිය තුන්වනදා පැවසුවාය. ගත වූ පැය 24ක කාලයකදී පමණක් වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 1,253ක් ලෙස සඳහන් වේ. කොළඹ දිස්ත්‍රික්කයේ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 11,811ක් වන අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ සංඛ්‍යාව 11,443ක් වේ. දින දෙකකට වඩා වැඩි කාලයක් නැත්නම් රජයේ වෛද්‍යවරයෙකු හමුවට ගොස් ප්‍රතිකාර ගන්නේ ඇයි මහජනතාවගෙන් ඉල්ලා සිටියාය. යලකන්නේ වී සඳහා සහතික මිල ප්‍රකාශයට පත් කරයි. යලකන්නේ වී තුග සඳහා සහතික මිල ගණන් නාඩු සඳහා කිලෝවකට රුපියල් 120ක්, සම්බා සඳහා රුපියල් 130ක්, කීරි සම්බා සඳහා රුපියල් 140ක් යටතේ වී රජයේ මිලදී ගනු ලබන බව වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශයට පත් කළේය. බස් ගාස්තු 12%කින් ඉහළට. පාණ්ඩ තුනක් යටතේ බස් ගාස්තු මිල 12%කින් ඉහළ නැංවීමට ජාතික ගමනාගමන කොමිසම තීරණය කර තිබේ. ඒ අනුව අවම ගාස්තුව රුපියල් 30 සිට රුපියල් 34 දක්වා ඉහළ නැංවෙනු ඇත. ඒ අනුව සාමාන්‍ය සේවා කිලෝමීටර් 100කට අඩු ගමනාන්තය සඳහා 12%කින්ද කිලෝමීටර් 100ක් හෝ ඊට වැඩි ගමනාන්ත සඳහා 20%කින්ද සුඛෝපභෝගී සේවා සඳහා කිලෝමීටර් 100ට අඩු ගමනාන්ත සඳහා 12%කින් සහ කිලෝමීටර් 100ට වැඩි ගමනාන්ත සඳහා 15%කින් බස් ගාස්තු ඉහළ නැංවේ. 2010-2025 කොළඹ මහනගර සභාවේ දූෂණ වංචා ඉහවහා ගිහි. කොළඹ මහනගර සභාවේ 2010 සිට 2025 වර්ෂය දක්වා කාලයේ
මහා පරිමාණයේ දූෂණ වංචා හිතා ගැනීමටත් නොහැකි තරමට සිදුව ඇතැයි ඒ සම්බන්ධයෙන් කරුණු සොයා බැලීමට පත් කර ඇති ජනාධිපති කොමිසමට පෙනී ගොස් ඇත. ඒ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කිරීම සඳහා කොමිසමේ කාලය දෙසැම්බර් 31 වෙනිදා දක්වා දීර්ඝ කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පියවරගෙන තිබේ. සලීගේ දුරකථනයේ සහ පරිගණකයේ මුරපද CID දෙන්නයි අධිකරණයේ නියෝග. පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් රැඳවුම් නියෝග මත රඳවා තබා ගනිමින් ප්‍රශ්න කරනු ලබන රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදාළව ඔහුගේ ජංගම දුරකථනයේ සහ පරිගණකයේ මුරපදය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ලබා දෙන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් වසන් අමරසේන පළවෙනි දින නියෝග කළේය. සුරේෂ් සලේව ඉදිරි නඩු කටයුතු පවත්වන දිනවලදී වීඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නඩුකරේ ලබන සැප්තැම්බර් මාස 2 දින නැවත කැඳවන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියම කළේය. ඉටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට ඇප. ඉටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතා අල්ලස් කොමිසම විසින් තුන්වෙනිදා අත්අඩංගුවට ගෙන තිබේ. ඒ 2006 වර්ෂයේදී ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත විධායක අංශය සඳහා ශිෂ්‍යබඩ නිලධාරීන් බඳවා ගැනීමේදී බඳවා ගැනීම සඳහා නියමිත සුදුසුකම් සපුරා නොතිබූ යෝෂිත රාජපක්ෂ විධායකංශයේ ශිෂ්‍යබඩ නිලධරයෙකු වශයෙන් බඳවා ගැනීම හා එතෙක් පැවති ක්‍රමවේදයට පරිබාහිරව ඔහුව බ්‍රිතාන්‍ය රාජකීය නාවික විද්‍යාලයේ පුහුණු පාඨමාලාවක් සඳහා රජයේ මුදල් ගෙවා සහභාගී වීමට අවස්ථාව සලසා දීම තුලින් දූෂණය යන වරද සිදු කිරීමේ චෝදනාව මතය. අත්අඩංගුවට ගන්නා ලද සැකකරු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අපමත මුදාහන්න ලෙස නියම කළේය. කාංචන බානගොඩ අද්මිරාල් දුරයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් 30 දින සිට ක්‍රියාත්මක වන පරිදි නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා අද්මිරාල් දුරයට උසස් කර තිබේ. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 26 වන නාවික හමුදාපතිවරයා වශයෙන් ඔහු 2024 දෙසැම්බර් මාස 31 වෙනි දින රාජකාරි ආරම්භ කරන ලදී. ඔහු අද්මිරාල් නිලයට උසස් කිරීමෙන් පසු නාවික හමුදා සම්ප්‍රදායානුකූලව නාවික හමුදාපතිවරයා වෙත විශේෂ සම්මාන ආචාර මුරයක් මගින් උත්තමාචාර පිරිනැමීම 30 දින නාවික හමුදා මූලස්ථානයේදී සිදු කෙරිණි. ශ්‍රී ලංකා නාවික හමුදාවේ 27 වන නාවික හමුදාපති ලෙස වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු පත්විය. ප්‍රවීණ රංගදර ගාමිණී සමරකෝන් දිවිරඟ මඩලින් සමුගනි. ශ්‍රී ලාංකීය කලා ශාස්ත්‍රයට අනුපමේය සේවාවක් ඉටු කළ ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී සමරකෝන් මහතා අභාවප්‍රාප්ත වී තිබේ. වේදිකාව, සිනමාව සහ ටෙලි නාට්‍ය යන ත්‍රිවිධ මාධ්‍යයන් තුළම දශක ගණනාවක් පුරා තැබූ නොමැකෙන රංගන සලකුණු හේතුවෙන් ප්‍රේක්ෂක ගෞරවාධාරයට පාත්‍ර වූ කලාකරුවෙකි. ඔහු වඩාත් සුවිශේෂී වන්නේ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ මනමේ කුමාරයාගේ භූමිකාව විශිෂ්ටයුරි නිරූපණය කිරීම හේතුවෙනි. එමෙන්ම ලූෂන් බුලත් සිංහලයන්ගේ තාරාවෝ ඉගිලිති වේදිකා නාට්‍යයට ඇතුළත් අතිශය ජනප්‍රිය සෝභාව දේමිපුර සිරි විසිතුරු යන ගීතය ගායනා කරමින් රංගනයෙන් දායක වූ ඔහු නරිබෑනා, හදාවලලු, සක්කාය දිට්ටි, අඹු සැමියෝ, දේශපාලුවා, වඳුරු ජවනිකා සහ පොකුරුවැස්ස ඇතුළු සම්භාව්‍ය වේදිකා නාට්‍ය රැසකටම තම සුවිශේෂී රංගන දායකත්වය සැපයීමට සමත් විය. ඒ කුරුල්ලෝ, මලට නොයන බඹරු, අළු යට ගිනි, බේරුණ්ඩ පක්ෂියා, ඉරසේවේ සහ සුදු අප්පච්චි වැනි චිත්‍රපටවල ප්‍රබල චරිත නිරූපණය කළ ඒ මහතා රන්මසු උයන, එක මවකගේ දරුවෝ, ගම්පෙරළිය, නිදුකුම්බා මල්, කුමාරයාණෙනි, බැද්දේ සෙනෙහස සහ කැලෑහඳ වැනි අතිශය ජනප්‍රිය ටෙලි නාට්‍ය රසක් හරහාද ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගත්තේය. අදට නියමිත සිංහල පුවත් එපමණයි. පුවත් සම්පාදනය අන්තර්ජාලයේ පුවත් ඇසුරිනි. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.

0: ඔබට මතක ඇති ප්‍රින්ස් ඔෆ් ලංකා කියලා සංවිධානයක් ආරම්භ වුණා මීට වසර ගණනාවකට කලින්. ඒ සංවිධානයේ මගින් දුෂ්කර පළාත්වල දරුවන්ට පොත්පත් බෙදා දීම ආදී සිදු කෙරුණා. ඉතින් දැන් එම සංවිධානය නවීන තාක්ෂණය උපයෝගී කරගෙන තවත් ඉදිරියට ගිහිලා ව්‍යාපෘතියක් පටන් අරගෙන තියෙනවා. ඒ පිළිබඳවයි කරපු ව්‍යාපෘති පිළිබඳ සංක්ෂිප්ත සටහනකුයි අපි අද තියන්නට බලාපොරොත්තු වෙන මේ වැඩසටහන තුළින්. ඒ සඳහා අපිත් එක්ක සම්බන්ධ වෙනවා ප්‍රින්ස් ඔෆ් ලංකා සංවිධානයේ කමිටු නියෝජිත ප්‍රසන්න ආරච්චිගේ මහතා සහ සානිකා කලන්සූරිය මහත්මිය. සදහම් පිළිගන්නවා මෙදිරට ආයුබෝවන් කියලා. ආයුබෝවන්. අපි ප්‍රින්ස් ඔෆ් ලංකා කියන්නේ මොකද්ද? එහි පළමුවෙනි අධීර කොහොම සිදුවුනේ කියන එක නේද පටන් ගමු.
1: ඔව් සිරිවර්ධන මහත්මයා, අපිට ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට. ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා කියන්නේ අපි 2019 මෙල්බර්න් වල පටන් ගත්ත පුණ්‍ය ආයතනය. පොඩි යාළුවෝ පිරිසක් එකතුලා තමයි මුලින්ම පටන් ගත්තේ. පිට ඕනේ උනේ ලංකාවේ අඩු ආදායම් ලාභී ප්‍රජාවන්ගේ ජීවන තත්ත්වය නගා සිටවන වැඩසටහන් ක්‍රියාත්මක කරන්න. ඒනොත් අපි ගොඩක්ම මුල් තැන දුන්නේ ඒ පවුල්වල දරුවන්ගේ අධ්‍යාපනය කරගෙන යන්න උදව් වෙන්නයි. ඒ අනුව අපි මුලින්ම කරපු වැඩසටහන තමයි 2020 ඉඳලා 25 වෙනකම් කරා හෙල්ප් ලර්න් කියලා වැඩසටහනක්. හෙල්ප් ලර්න් එකෙන් ඒ අවුරුදු පහේදී කළේ පාසල් දරුවන්ගෙන් ඉතාම දුෂ්කර පවුල්වල දරුවෝ තෝරගෙන ඒ දරුවන්ට අවුරුද්දටම අවශ්‍ය පාසල් ලිපි ද්‍රව්‍ය ලබා දුන්න එක. ඉස්කෝලේ බෑග් එකයි අවුරුද්දටම අවශ්‍ය පොත් ටිකයි. ඒ අවුරුදු 5ක් ඇතුළත දරුවෝ 2000කට උදව් කරලා තියෙනවා දිස්ත්‍රික්ක 5ක. ඒක තමයි අපේ මුලම පටන් ගත්ත වැඩසටහන.
0: හොඳයි, දැන් මම ඊළඟට කැමති දැනගන්න මේ වැඩසටහනේ දෙවැනි අතිර විදියට සූදානම් කරලා තියෙන වැඩසටහන මොකද්ද, කොයි විදියටද ඒක සිද්ධ වෙන්නේ කියන එක ගැන කතා කරමු.
2: විශේෂයෙන්ම 2025 න් පස්සේ ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා අපේ පුණ්‍ය ආයතනයේ දිශානීතිය වෙනස් කරනවා. විශේෂයෙන්ම අපි අර ද්‍රව්‍ය ආධාර ලබා දෙනවා වෙනුවට තාක්ෂණය සහ දැනුම ලබා දීම කියන තේමාව යටතේ තමයි 2025 ඉඳන් හෙල්ප් ලර්න් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්න. මේදී අපි කරන්නේ දුෂ්කර ප්‍රදේශවල ඉන්න දරුවන්ට අවශ්‍ය ඉංග්‍රීසි දැනුම දියුණු කිරීම සඳහා වැඩපිළිවෙලක් කරගෙන යන්නේ. මොනරාගල දිස්ත්‍රික්කයේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉතා අඩු පහසුකම් සහිත පාසල් කීපයක් තෝරාගෙන මේක පයිලට් ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ක්‍රියාත්මක කරපු ප්‍රෝග්‍රෑම් එක ඇත්තටම 2026 සැප්තැම්බර් වල පටන් ගන්න යනවා නව අධ්‍යයනක් විදිහට. මෙහිදී අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ඉන්න ගුරුවරු, එහෙම නැත්නම් ආචාර්ය මහාචාර්යවරු කිහිප දෙනෙක් සම්බන්ධ වෙලා ඉන්නවා මේ වැඩපිළිවෙලත් සමග. ඒ වගේම අපිට විශේෂයෙන්ම ඕස්ට්‍රේලියාවේ ඉන්නවා ඉංග්‍රීසි භාෂාව මව් භාෂාව කරගත් දරුවෝ කණ්ඩායම. ඉතින් මේ දරුවෝ කණ්ඩායම සහ මෙම අපි සියලු දෙනා එකතු වෙලා මේ 2026 ක්‍රියාත්මක කරපු හෙල්ප් ලර්න් ඉංග්‍රීසි ප්‍රෝග්‍රෑම් එක තුළින් මේ දුෂ්කර පළාත්වල ඉන්න දරුවන්ට ඉංග්‍රීසි දැනුම ලබා දෙන එක තමයි බලාපොරොත්තු වෙන්නේ.
1: ඒ වගේම ඉංග්‍රීසි උගන්නන එක අපි ගොඩක් අර අලුත් ක්‍රම මෙහි ඔස්ට්‍රේලියාවේ දරුවන්ට පාවිච්චි කරන වගේ අලුත් ක්‍රම වලින් තමයි උගන්නන්න බලාපොරොත්තු වෙන්නේ. අපිට ගොඩක්ම ඕනේ මේ දරුවන්ට ඉගෙන ගන්න තියෙන ආසාව ඇති කරන්න, ඒ වගේ මේක පවත්වාගෙන යන්න. ගොඩක්ම උගන්නන්නේ සින්දු, පොඩි පොඩි ක්‍රීඩා, නාට්‍ය, ඒ වගේ හරහා තමයි උගන්නන එක කරන්නේ. දරුවන්ට අර ඒ ආසාව ඇති කරන්න තමයි අපි ගොඩක්ම උත්සාහ කරන්නේ. ඒ වගේම ඒ වැඩපිළිවෙල අතරෙදි ඒ ඉස්කෝලවල ඉන්න ගුරුවරුනුත් පුහුණු වෙනවා. ඒගොල්ලනුත් මේ දේවල් ඉගෙන ගන්නවා, මේ උගන්වන්න තියෙන අලුත් ක්‍රම. ගොඩක් වෙලාවට ඒ ඉස්කෝලවල ඉංග්‍රීසි ගුරුවරයෙක් හිටියෙත් නැහැ. වෙන වෙන සබ්ජෙක්ට්ස් උගන්වන ගුරුවරු තමයි ඇවිල්ලා මේ වැඩේට සහභාගි වෙන්නේ. ඒගොල්ලෝ කියනවා ඒගොල්ලෝ වෙන විෂයන් උගන්වනකොටත් මේ ක්‍රම පාවිච්චි කරනවා පටන් ගත්තා කියලා. දරුවෝ හරිය ආසාවෙන් මේකට එකතු වෙනවා කියලා. ඉතින් ඒ නිසා එතන ලොකු වටිනාකමක් තියෙනවා. මොකද ගුරුවරයෙක් දෙයක් ඉගෙන ගන්නවා කියන්නේ පරම්පරා ගානකට දරුවෝ ගොඩකට උගන්වන කෙනෙක්නේ. ඉතින් ඒ නිසා එතනත් ලොකු වටිනාකමක් තියෙනවා.
2: ශානිකා කිව්වා වගේම ගුරුවරුන් බලගැන්වීම තුලින් දරුවන් බලගැන්වීම තමයි තවත් අරමුණ. අපි මෙහිදී බොහෝ වෙලාවට සිද්ධ කරන නවීන තාක්ෂණය භාවිතා කරමින්, ඒ වගේම මං හිතන්නේ YouTube අවකාශය, අන්තර්ජාලය, ඒවයේ තියෙන පහසුකම් භාවිතා කරමින් දරුවන් භාෂාව සමග සමාජශීලී වීම, අන්න එක තමයි අපේ ප්‍රධාන අරමුණ මේ ව්‍යාපෘතිය තුළින් බලාපොරොත්තු වෙන. එතකොට ඕස්ට්‍රේලියාවේ ඉන්න දරුවන් අපේ දරුවන් සමග ඍජුව සම්බන්ධ වීම ඔන්ලයින් ක්‍රමයට, ඒ වගේම මෙහි ඉන්න අනිකුත් කණ්ඩායම් ඍජුවම ලංකාවට ගොස් ඔවුන් සමග සම්බන්ධ වීම සහ ඔන්ලයින් ක්‍රමයට සම්බන්ධ වීම යන ක්‍රම කීපෙම අනුගමනය කරමින් දරුවන් සමග සමාජශීලී වීම තමයි මෙහිදි සිද්ධ කරන්නේ.
0: හොඳ, දැන් මේ ව්‍යාපෘතිය සාර්ථක කරගන්න ඔයගොල්ලෝ මේ දරුවන්ට අන්තර්ජාල පහසුකම් සහ ඒත් සම්බන්ධ වෙන තාක්ෂණික මෙවලම්, ඒ කියන්නේ ලැප්ටොප් හෝ පරිගණක, ඒ වගේ දේවලුත් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවද? කොහොමද පාසල්වල ඒවයේ සතුත් තියනවද?
1: ඔව් සිරිවර්ධන, අපි පාසල් තුනක වැඩ කරගෙන යනවා. එකාගෙවත් තිබුණ නැහැ මේ දේවල්. ලැප්ටොප් එකයි ඉන්ටර්නෙට් කනෙක්ෂන් තිබුණා. ස්මාර්ට් ටීවී කියන එකක්, ස්මාර්ට් ස්ක්‍රීන් එකක් අරගෙන අපි ඒක පන්තිකාමරයක් ඇත්තටම හදනවා ස්මාර්ට් ක්ලාස් රූම් එකක් කියලා. ඒක අපි පේන්ට් කරලා සමහර ස්කූල්වල හදන්න වුණා. ගොඩාක් ජනෙල්වත් තිබුණ නැහැ, සීලිම කඩන් වැටිලා එහෙම. ඉතින් ඒවා ඔක්කොම අපි හැදුවා. හදලා ලස්සනට ළමයිට ආසාවෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන්න ලස්සන පන්තිකාමරයක් අලුතෙන් හැදුවා. සමහර ලාවට පුටු මේසත් අරන් දෙන්න වෙනවා ඒව නැති තැන්වලට. ඒ වගේම ඒ දවසට ඒ අවශ්‍ය ලිපි ද්‍රව්‍ය ප්‍රින්ට් කරගන්න ස්කූල්වල කලර් ප්‍රින්ටර්ස් නැහැ. ඉතින් ඒව ඔක්කොම අපි කරලා දෙනවා. අනිත් එක තමයි කැම්ප් ඩේ කියලා එක දවසක් තියෙනවා. ඒකට අපි විශේෂඥ ගුරුවරු කලාප කාර්යාලවල වැඩ කරපු ඉංග්‍රීසි අර කලාප ගුරුවරු ඉන්නේ ස්කූල ගොඩක් බලාගන්න. එන්න එහෙම පිරිසක් ගෙන්නලා අපි වන් ඩේ කැම්ප් එක කරනවා. ඉතින් ඒගොල්ලන්ට අපි පොඩි ගෙවීමක් කරන්නත් ඕනේ. ඒගොල්ලන් ගුරුවරුන් පුහුණු කිරීම පැත්තකුත් වෙනවා. දරුවන්ටත් මේකේ ගොඩාක් ක්‍රීඩා තියෙනවා, තරඟ තියෙනවා, ළමයින්ගේ තමන්ට ඉදිරිපත් කිරීම කරන්න තියෙනවා. ඒ වගේ ගොඩාක් කරලා ඊට පස්සේ තමයි අපි සතියෙන් සතිය තියෙන ප්‍රෝග්‍රෑම් එක පටන් ගන්නෙ. ඉතින් ඒ එන අයට පොඩි වියදමකුත් තියෙනවා. ඒකට අමතරව අර පන්තිය හදලා දෙන එක තමයි තියෙන ලොකුම වියදම.
0: මේ සඳහා රජයෙන් හෝ පළාත් අධ්‍යාපන කාර්යාල වලින් ලැබෙන සහයෝගය කොහොමද?
1: ඒකට අපි සිරිවර්ධන කලාප කාර්යාලයෙන් අවසර ගන්න ඕනේ. අපි මෙහේ ඒකට තියෙන වැඩසටහන හදලා අපි කරන්න යන්නේ මොකද්ද කියලා ඒ පැහැදිලිව පෙන්නලා දීලා කලාප කාර්යාලයෙන් අවසර ගන්නවා. ඒගොල්ලන්ගෙන් ලිඛිතව අවසර අරන් තමයි අපි පාසලට සම්බන්ධ වෙන්නේ.
0: ඔන්නයි ඔයගොල්ලෝ මේ සඳහා ඉලක්කගත කරගන්න දරුවන් කුමන වයස් කාණ්ඩවලද කුමන ශ්‍රේණිවලද අධ්‍යාපනය ලබන්නේ?
1: ඔව්, අපි ගිය අවුරුද්දේ පයිලට් ප්‍රෝග්‍රෑම් එක කරේ 3-4 පන්ති දෙක දරුවෝ. දැන් මේ අවුරුද්දේ හැබැයි අපි දැන් හරියටම ප්‍රෝග්‍රෑම් එක දියත් කරගෙන යනකොට අපි එක පන්තියක් තෝරගෙන කරන්න තමයි හදන්නේ. 3 පන්තියේ දරුවෝ මොනරාගල බලහරුව කියන පාසලේ 3 ශ්‍රේණියේ දරුවෝ, අනුරාධපුර කල්ලංචිය මහාවිද්‍යාලය කියන ස්කෝලේ 3 පන්තියේ දරුවන්ට තමයි මේ අවුරුද්දේ සැප්තැම්බර් මාසේ වැඩසටහන කරන්නේ. දැනට අපි හිතන් ඉන්නේ හැම අවුරුද්දෙම 3ට කරන්න. හැබැයි ඒවා මේ හැම එකම වෙනස් වෙනවා අවශ්‍යතාවය අනුව. දැන් අපි ගිය අවුරුද්දේ පන්ති දෙකක් කරා. මේ සැරේ අපි තේරුණා නැහැ එක පන්තියක් කරන එක හොඳයි. මොකද සමහර දරුවන්ට අකුරක් ලියා ගන්න බැරි දරුවෝ ඉන්නවා. ඒ කියන්නේ ඉස්කෝලේ ගුරුවරු දන්නෙත් නැහැ මේ දරුවට ඉංග්‍රීසි අකුරක්වත් ලියන්න බෑ කියලා. ඒවත් ගොඩක් මේකෙන් අඳුරගත්තා. ගුරුවරුම අපිට කිව්වා මොකද අර ඉංග්‍රීසි ගුරුවරයෙක් නැති පාසල්වල ඒකත් ප්‍රශ්නයක්. ඒ වගේ දේවල් තියෙනවා. ඉතින් ඒ නිසා අපිත් තේරුණා එක පන්තියක් තෝරගන්න එක හොඳයි කියලා. ඉතින් දැනට අපි හිතන් ඉන්නේ 3 පන්තියට තමයි හැම අවුරුද්දෙම 3 පන්තියේ දරුවන්ට මේ වැඩසටහන කරන්න. හැබැයි ඉතින් ඒක වෙනස් වෙන්න පුළුවන්. එතනින් එන ෆීඩ්බැක් එක තමයි අපි ගොඩක්ම මූලික කරගන්නේ. ගුරුවරුන්ගෙන්, දරුවන්ගෙන්, දෙමව්පියන්ගෙන් අපි ෆීඩ්බැක් ගන්නවා. ඒ අනුව ඉතින් ඉස්සරහට අපි ඒ අවශ්‍යතාවය අනුව හදාගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.
2: ඔව්, ඒ වගේම මේ ආකෘතිය පාවිච්චි කරමින් මම හිතන්නේ අපේ අර ගුරුවරු කණ්ඩායම අනිත් පන්ති වලටත් මේ ආකෘතියම භාවිතා කරමින් මේ අධ්‍යාපන කටයුතු කරගෙන යනවා කියන එකත් අපි මතක් කරන්න කැමතියි එතන.
0: හොඳයි, දැන් මෙවැනි ව්‍යාපෘතියක් දියත් කරනකොට විශාල බලපණක් අවශ්‍ය වෙන්නට පුළුවන්. ඒ බලපණ සපයා ගැනීම සඳහා මොනවද තියෙන වැඩපිළිවෙල? ඒ සඳහා මෙවර සූදානම් වෙන්නේ කොයි ආකාරයටද?
2: ඔව්, ඇත්තටම බලපණ සපයා ගැනීම සඳහා මේ එන ජූලි මාසයේ 19 වන දින කොත්රුටි පාර්සල් අලෙවි කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක වෙනවා. ඇත්තට මේක කොත්රුටි අලෙවි කිරීමක් විදිහටම ගන්න බෑ. ඒ සඳහා ඒ ආධාර සපයන ඔබ වෙනුවෙන් මුදලට සරිලන වටිනාකමක් නෙමෙයි. නමුත් ඒ සඳහා ඔබගේ ආධාරය අගය කිරීමක් වශයෙන් අපි කොත්තු රොටි පාර්සලයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ සඳහා ඇනුම් බාර ගැනීම දැනට සිදු කෙරෙනවා. ජූලි මාසයේ පළවෙනි සතිය අවසන් වන විට අපිට ඒ ඇනුම් සම්පූර්ණ කර ගැනීම අවශ්‍ය වෙලා තියෙනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මෙල්බන් පුරාම ප්‍රධාන සබබ් වල මධ්‍යස්ථාන 16ක් තෝරාගෙන මෙම බෙදාහැරීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න. ඉතින් ඒ සඳහා අපි ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා ආයතනයේ සමාජිකයන් සහ මෙල්බන් පුරා පැතිරේ ඉන්න අපේ ලංකාවේ දරුවන් වෙනුවෙන් අතහිත දෙන්න කැමති, ලංකාව වෙනුවෙන් වැඩ කරන්න කැමති හැම කෙනෙක්ම එකතු වෙලා අපගේ මේ අභිලාෂය ඉෂ්ට කරගන්න අපිට උදව්වක් දෙන ලෙස. විශේෂයෙන්ම කියනවා නම් මෙල්බර්න් වල බෙරික්, බොක්සිල්, කැරලයින් ස්ප්‍රින්ග්, ක්ලරින්ඩා, ක්‍රැගීබර්න්, ක්‍රෑන්බර්න් ඊස්ට්, ඩවුටන්, එපින්, ග්ලෙන් වේබලි, මෙල්බර්න් ඊස්ට්, මිකලම්, ප්‍රෙස්ටන්, රින්ග්වුඩ්, ස්කෝස්බි, සවුත් මොරැංග් ඇන්ඩ් තානි ඔය කියන මධ්‍යස්ථාන 16 පුරා ජූලි මාස 19 වෙනි දින හවස් භාගයේදී මෙම කොත්තු රොටි බෙදා හැරීම සිදු කරගෙන යනවා.
0: යම්කිසි කෙනෙකු කෙනෙකුට මේ සඳහා දායකත්වය සපයන්න අවශ්‍ය නම් ඒ කියන්නේ කොත්තු පාසලයක් අරගෙන එහෙම නැත්නම් කොත්තු පාසලයක් ගන්න නැතුව යම් මුදලකින් ආධාරයක් ගන්න කැමති නම් ඒ සඳහා සම්බන්ධ වෙන්නේ කොහොමද ඕගොල්ලෝ සම්බන්ධ කරගන්නේ මොන වගේ ක්‍රමයකින්ද
2: මේ සඳහා ඇනුම් බාර ගැනීම සිදු කෙරෙන්නේ ප්‍රින්ස් ඔෆ් ලංකා වෙබ්සයිට් එක හරහා තමයි විශේෂයෙන්ම ඔබ princeoflanka.org කියන වෙබ්සයිට් එකට ගියොත් එම වෙබ්සයිට් එක තුල ඇනුම් බාර ගැනීමේ ලින්ක් එක අපි දාලා තියෙනවා එම ලින්ක් එක භාවිතා කරලා ඔන්ලයින් ක්‍රමයට ඇනුමක් බාර දෙන්න පුළුවන් එහිදී ඔබගේ ඊමේල් ඇඩ්‍රස් එක සහ මොබයිල් නම්බර එක සනිටුහන් කරමින් ඔබට අවශ්‍ය වෙන කොත්තු පාර්සල් ප්‍රමාණය සහ ඔබ බලාපොරොත්තු වන වෙනත් ආධාරයක් බලාපොරොත්තු වෙනවා නම් එම ආධාරයද ඒ ලින්ක් එක තුලින්ම ලබා දෙන්න අවස්ථාව සකස් කරලා තියෙනවා. ඉතින් ඒ වගේම අපේ යාළුවන් අතරින් ඔබගේ යාළුවන් අතරින් සමහර විට ෆ්‍රෙන්ඩ්ස් ඔෆ් ලංකා විසින් සකස් කරන ලද මැසේජයක් එහෙම නැත්නම් පත්‍රිකාවක් බෙදා හරින්න පුළුවන්. එම පත්‍රිකාව තුලින් ඔබට ලින්ක් එකක් භාවිත කිරීමෙන් එම ඇනුම් බාර දෙන්නට හැකියාවකුත් තියෙනවා.
0: නැයි මේ පිළිබඳව යම් කිසි කෙනෙකුට දුරකථනයක් ඔස්සේ විස්තර ලබා ගැනීමට අවශ්‍ය නම් මේ කියන්නේ මේ වැඩසටහන අහන අයටත් පසුව මතක් වෙනවා මේ සඳහා සායගත්ත සැපිය යුතුයි කියලා. කොහොමද කාටද කතා කරන්න ඕන?
2: හොඳයි එහෙමනම් ඒ සඳහා දුරකථනය මුතුමක් ඔබට ලබා දෙන්න පුළුවන් මගේ මොබයිල් නම්බරයට 0430884044 ප්‍රසන්න මගේ නම. ඉතින් මට කතා කරලා වැඩි විස්තර ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම ඔබට අවශ්‍ය නම් ඇනුම් බාර දීමටත් එම මොබයිල් නම්බර එක පාවිච්චි කරන්න පුළුවන්.
0: හොඳයි බොහොමත්ම ස්තුතියි අද මේ හිමිදිරි දැස්වන අපි සමග සම්බන්ධ වෙලා මේ වටිනා සත්කාරය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සම්බන්ධයෙන්. මේ සඳහා යම් කෙනෙකුට විස්තර ලබා ගන්න අවශ්‍ය නම් ප්‍රසන්න ආරච්චිගේ කතා කරන්න පුළුවන් 0430
3: එහි කුරුටු ගීත ගැන විශේෂයෙන් කතා කළත් සීගිරි නාරිලතාවන් ගැන පවතින්නේ විවිධ අදහස්. රත්නා කුමාරි අමරසූරි විසින් රචිත චන්දදාස බෝගොඩ සංගීත නිර්මාණය කළ මේ ගීතය ගායනා කරන්නේ ඉන්ද්‍රාණී බෝගොඩ.

0: දැන් වේලාව උදෑසන 9:00යි. ඔබ මේ සවන් දෙමින් සිටින්නේ 3% ගුවන් විදුලියේ සිංහලංශයේ ගෙනෙන ඉරිදා සංග්‍රහයටයි.
1: අද සතියේ දේශපාලන සාකච්ඡාව සඳහා අපි ආරාධනා කළේ ජනාර්ගල ව්‍යාපාරයේ ජාතික විද්‍යායක සභික විදිහට කටයුතු කරනවා. මීට පෙර විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් වෙනුවෙන් අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී හිටියා. පිටුමා පිළිගන්නවා 3% ගුවන් විදුලිය අසන ජනතාව වෙනුවෙන් පිළිගන්නවා මැදිරියට ආයුබෝවන් කියලා. ආයුබෝවන්.
2: ආයුබෝවන්.
1: වසර 76කට අධික කාලයක් ඉතා දරුණු විදිහට දේශපාලන වලි ගැනීම ඒ වගේම දූෂණේ භීෂණේ ගැන කතා කරලා ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ NPP රජයක් පත්වලා දැන් අවුරුදු 2කට ආසන්න වෙමින් පවතිනවා. ඉතින් ඔවුන් කිව්වේ ඇමරිකාවේ ඩොලරේ වෙනස් වෙනකොට තෙල් ගණන් යනකොට තෙල් ගණන් වැඩි කරන්න රජයක් අවශ්‍ය නැහැ ලංකාවට කියලා. ඒ වගේම බදුබරින් මෙරිකිලා ඉන්න මිනිස්සුන්ට සහනයක් ලබා දෙන්න පුළුවන් විදිහේ වැඩපිළිවෙල ගැන කතා කළා. IMF එකට නතු වැඩ කරන්නේ නැහැ කිව්වා. පොහොර ටික වෙලාවට දෙනවා කිව්වා. වී ටික වෙලාවට ගන්නවා කිව්වා සහතික මිලකට. මේ සියල්ල ආරම්භය අද මේ වෙනකොට ලංකාවේ ජනතාව කබලින් ලිපට වැටිලා. ජනාර්ගල සංවිධානයේ ජෝසනයක් පැවැත්වුවා. අපි එතනින් කතා පටන් ගමු.
2: ඔව් මූලික වශයෙන්ම දැන් ජාතික ජන බල වේගයේ ආණ්ඩුව බලයටපත් වෙලා වසර එකහමාරක් වෙනවා. ඔබ කිව්වා වගේම ඒ වසර එකහමාර ඇතුලේ ආර්ථික පීඩනය බරපතල ලෙස සාමාන්‍ය ජනතාවට වැඩි වෙලා තියෙනවා. ඒ නිසාම තමයි අපිට සිද්ධ වුණේ බඩු මිල බදු බර වැඩි ඒක දරන්න බෑ. ඒ නිසා ඒකේ සහනයක් ජනතාවට ඕන කියලා ඉල්ලා සිටින්නේ. ඒකත් එක්ක තමයි ඔබ කියපු පහුගිය උද්ඝෝෂණ මාලාවත් කොළඹ ප්‍රධාන ഘോഷණයත් පැවැත්ුණේ. දැන් මූලිකවම ගත්තොත් මේ වෙලාවේ ලංකාවේ ඉන්න ජාත්‍යන්තර මූල්‍යයේ අරමුදලේ වැඩපිළිවෙල ඇතුලේ ජාතික ජන බල වේගයේ බලයට එනකොට කිව්වා ඒක එහෙම කරන්නේ නැහැ කියලා. නමුත් බලයට ආවට පස්සේ කලින් තිබුණු ආණ්ඩුවලටත් වඩා හොඳට ඒ වැඩපිළිවෙලේ යන විදිය අපිට පේනවා. ඒතර මේකේ ප්‍රධානම ප්‍රශ්නේ තියෙන්නේ ලංකාව මේ වෙලාවේ ලබන රාජ්‍ය ආදායමෙන් 52% ණය පොලිය විදියට ගෙවනවා. ඒතර ඔබම කල්පනා කරන්නකෝ ණය පොලිය විදියට රාජ්‍ය ආදායමෙන් 52% ගෙවුවම අනිත් සාමාන්‍ය ජනතාවට කිසිම දෙයක් ඉතිරි වෙන්නේ නැහැ. සහන දෙන්නත් බෑ, මුකුත් කරන්න බෑ. අපි කියන්නේ රටේ මිනිසුන් පිනට කන්න දෙන්න ඕන කියලා. අපි කියන්නේ රටේ මිනිසුන් පිනට හැමදේම දෙන්න ඕන කියලා. නමුත් අවම වශයෙන් අධ්‍යාපනයේ සෞඛ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තෙල් මිල වගේ දේවල්වත් බදු වැඩි කිරීම ඇතුලේ සහනයක් විදියට නොලැබුණොත් ඒක මුළු ආර්ථිකයට බලපානවා. ඒ නිසා තමයි අපිට සිද්ධ වුණේ විරෝධතාවයක් දක්වලා මේක කියන්න. ඉතින් මේ සටන් පාට අමුතු දේවල් නෙමේ. ජාතික ජන බල වේගයේ ආණ්ඩුව බලයට එන්න කලින් උත්කර්ෂයට නඟපු ජනතාවට කියපු පොරොන්දු විදියට දුන්නෝ ඔවුන්ගේ අර පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන වැඩපිළිවෙල ඇතුලේ ප්‍රතිපත්ති විදියට ලියලා තියෙන ඉල්ලීම් ටික තමයි. ඉතින් අපි ඉල්ලුවේ අපිට බැලූ බැල්මට පේන්නේ ජාතික ජන බල වේගයේ ආණ්ඩුව ආර්ථික ශේෂ්ත්‍රයේදී සාමාන්‍ය ජනතාවට එහෙම නැත්නම් රටේ ජනතාවට සහන දීම පැත්තෙන් අසමත් කියන එක අපිට මේ වෙලාවේ පේන්න තියෙනවා.
1: ඊළඟට අපි කතා කරමු ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ උග්‍ර වාමාංශික මතයක් දරන උග්‍ර වාමාංශික ප්‍රතිපත්තියක් අනුගමනය කරපු දේශපාලන ව්‍යාපාරය. ඔවුන් බලයට එන්නට පෙර කතා කළෙත් ඒ අදහසමයි. ඒ පිළිබඳව තමයි ඔවුන්ගේ දැක්ම තිබුණේ. නමුත් බලයට ආවට පස්සේ රනිල් වික්‍රමසිංහට වඩා දරුණු විදියට දක්ෂිණාංශික විදියට රට කරගෙන යනවා. ඉන්දියාව බඩු වර්ජනය කළා. නොඑක ආකාරයේ විරෝධතා තිබුණා. අද ඉන්දියාව තමයි හොඳම මිතුර. ඇමරිකාව, ඉන්දියාව ඒ වගේ රටවල්. මොකද මේ දේශපාලන පෙරළියේ වෙනස ඔබ දකින්නේ?
2: සාමාන්‍යයෙන් අපි දැන් ජනතා විමුක්ති පෙරමුණවත් ජාතික ජන බල වේගයවත් වාමාංශික දේශපාලන ව්‍යාපාරයක් විදියට විග්‍රහ කරගන්නේ නැහැ. නමුත් ඔබ කිව්වා වගේම ජනතා විමුක්ති පෙරමුණේ ආරම්භක මූලයන් වාමාංශික දේශපාලන පදනම් මත තමයි තිබුණේ. රෝහණ විජේවීර සහෝදරය ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරද්දී සමාජවාදී විශ්වාස කරා, ඒ වෙනුවෙන් සටන් කරා, ඒ වෙනුවෙන් මැදිහත් වීම කරා. නමුත් පසුකාලීන වුණු එක තමයි ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජන බල වේගයේ ගොඩනගා ගත්තට පස්සේ ඔවුන් සමාජවාදී කියන දේශපාලන අරමුණෙන් පීලිපැන්නා. ඔවුන් ඒක අතහැරලා දැම්මා. ඒක වචනයක් විතරක් කියන තැනින් අතහැරලා දාලිවර වෙලා ඒක පෙන්නමින් ඒ වගේම ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසයේ තිබුණු ඓතිහාසික මූලයන් අර කොලටිස්ටික පාවිච්චි කරලා බලය දැනට ආවා. හැබැයි දැන් කවුරුම හරි හිතනවා නම් මේක වාමාංශික ව්‍යාපාරයක් කියලා නෑ. අපි හිතනවා ඒක විග්‍රහ කරගන්න ඕන වාමාංශික ව්‍යාපාරයක් විදිහට නෙමෙයි. දැන් රනිල් වික්‍රමසිංහට වඩා ධනවාදයේ විශ්වාස කරන ධනේශ්වරයට ආවඩන ව්‍යාපාරයක් ජාතික ජන බල වේගය කියන්නේ. ඒකට හොඳම උදාහරණයක් ඔබට බලන්න පුළුවන්. මේ දවස්වල ලංකාවේ ප්‍රවෘත්ති බැලුවොත් ඔබට පේනවා ගොවිය උද්ඝෝෂණ කරනවා වී වලට මිලක් නෑ පොහොර දෙන්න කියලා. ඉල්ලීම් දෙක. එතකොට ওই පොහොර ඉල්ලීම නැත්තම් වී වලට බිලක් නැහැ කියන ඉල්ලීමත් එක්ක සටන් කරනකොට දැන් ආණ්ඩුවේ ඉන්න නායකයෝ ඒ දවස්වල කුඹුරු වල හිටියේ ගොවියොත් එක්ක. හැබැයි ඒ ගොවියන්ගේ ඡන්දේ පාවිච්චි කළ ආණ්ඩුව බලයට ඇවිල්ලා ඔවුන් නැමැතිකම් කරනවා. හැබැයි ඔවුන් එක්ක වෙනද ඉල්ලීම් කරපු උද්ඝෝෂණ කරපු ගොවියම දැන් උද්ඝෝෂණ කරද්දි කියනවා මේ ගොවිය පිස්සුනක් නෝ, ගොවිය කසිප්පු ගහලා ගොවියෝ නෙමේ මේ ඉන්නේ මුදලාලිලා කියලා. එතකොට ඔබට හිතා ගන්න පුළුවන් අර සටන්කාමී කියන තැනේ ඉඳලා මාරු වෙලා තියෙන තැන ගිහිල්ලා තියෙන තැන ඔබට හිතා ගන්න පුළුවන්. එතකොට ඒක අනිත් වෘත්තීය සටන් වලත් එහෙමයි, අනිත් ඉල්ලීම් දිනා ගැනීමෙදිත් එහෙමයි හැම එකෙදිත්. දැන් උදාහරණයකට ඔබ හිතන්නකෝ ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත. ත්‍රස්තවාදී වැලැක්වීමේ පනතින් දකුණේ දේශපාලනය ඇතුලේ වැඩිපුරම බැටකාපු දේශපාලන ව්‍යාපාරයේ තමයි PTA එකෙන් ජනතා විමුක්ති පෙරමුණ. හැබැයි ඒ ජනතා විමුක්ති පෙරමුණ නායකත්වය දෙන ජාතික ජන බලවේගයේ ආණ්ඩුව දැන් කාටත් වඩා හොඳට, කලින් ආණ්ඩුවලටත් වඩා හොඳට ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත පාවිච්චි කරගෙන යනවා. එතකොට ඔවුන් බලයට ඒක වෙනස් කරනවා කියලා. දැන් මෙන්න මේ උදාහරණ කීපෙන් අපිට කියන්න පුළුවන් ජනතා විමුක්ති පෙරමුණෙන් සමාජවාදී බලාපොරොත්තු වෙන්න එපා. ජාතික ජන බලවේගයෙන් සමාජවාදී හරි වාමාංශික දේශපාලන වැඩපිළිවෙලක් හරි බලාපොරොත්තු වෙන්න එපා. ඔවුන්ගෙන් රනිල් වික්‍රමසිංහගේ වැඩපිළිවෙල රනිල් කරපු විදිහටම බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඇත්තටම කිව්වොත්, තනි වචනෙන් කිව්වොත් මේක රනිල්ටත් වඩා හොඳට කරනවා. ඒ නිසා මේක ඇතුලේ සමාජවාදී කතාවක් නැහැ, මේක ඇතුලේ වාමාංශික කතාවක් නැහැ. ඉතින් අර යහපාලනය කියන කැටගරි එක යටතේ ආණ්ඩුව මොනව හරි ටිකක් කරනවා. ඉතින් මිනිස්සුන්ට දැනෙන්න, මිනිස්සුන්ගේ ඡන්දේ ඉලක්ක කරපු, ඒ වගේම මිනිස්සු බලාපොරොත්තු වෙනු අර

0: පුංචි පුංචි වෙනස්කම් ටිකක් කරනවා. ඒ වෙනස්කම් ටික මාධ්‍ය ඇතුලේ උත්කර්ෂයට නැගිද්දි ඇත්ත ප්‍රශ්නේ යට යනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රශ්නේ, ඉන්දියාවත් එක්ක ගහපු කොර ගිවිසුම් වල ප්‍රශ්නේ, විදුලි බල මණ්ඩලයේ කොටස් කරලා විකුණන්න යන සැලසුම, ත්‍රිකුණාමලයේ තියෙන ආර්ථික නගරයක් ඉන්දියාවට හදන්න යන සැලසුම, ඒ ඔක්කොම අමතක කරනවා. වාමාංශික ලේබල් එක ගහගෙන දක්ෂිණාංශික වැඩපිළිවෙලක් කලින් ආණ්ඩුවට වඩා හොඳට කරනවා.
1: දැන් ඔබ කිව්වා වගේ ගොවියත් සමග හිටියා විතරක් නෙමෙයි, මාධ්‍ය සංස්ථාන් පවත්වන ගොයන් කෑවා. එතකොට ඒ මිනිස්සුම ඒ කරට කර සටන් කරපු සටන් සගයන්ට කසිප්පුකාරයෝ කියලා කියද්දි පුදුම වේදනාවක් උන්ට දැනෙනවා ඇති. අපි ඊළඟ ප්‍රශ්නෙට යොමු වෙමු. ඊළඟ ප්‍රශ්නේ තමයි මේ ගල්ලංගුරු ප්‍රශ්නේ. ගල්ලංගුරු ගෙනීමේදී සිදුවෙච්ච දූෂිත වංචාව යට කරගන්න තමයි මේ අය මේ ඉන්ධනවල මුදල වැඩි කරනවා කියන්නේ ඒ අඩුපාඩු පිරිමහ ගන්න ඩීසල් පරිහරණය කිරීම. දැන් මේ වෙනකොට ලෝක යුද්ධයක් බවට පත්වමින් ආපු අර්බුදය ඇමරිකාව සහ ඉරානය අතර ඒ සමගි සම්පන්න වෙමින් ඒ මේ වෙනකොට යුද්ධය නැවතිලා තියෙනවා. එතකොට කොහොම සමුද්‍ර සංධිය විවෘත කරලා ඉන්ධන ගමනාගමනේ බඩු ප්‍රවාහනය කෙරෙනවා. ලෝක වෙළඳ පොලේ බොරතෙල් මෙරළේක මිල ඩොලර් 70කට අඩුවෙන් නියම වෙලා තියෙනවා. එහෙම තිබුණත් ලංකාවේ තෙල් මිල ඉතා ඉහළයි. ඊසල් මිල ඉහළ යද්දී ප්‍රවාහනය කරන සියලුම දේවල් ඉහළ යනවා. ඒකම ආර්ථික තත්ත්වය දුෂ්කර වෙනවා, ජනතාවට දරා ගන්න බැරි. දැන් ඔබ සංවිධානයේ පටන් ගත්ත අරගල මාලාවෙත් අරමුණ මෙයයි.
0: ඒ කියන්නේ මෙහෙමයි, දැන් ලංකාවේ ඔබත් එක්ක මම කතා කරන වෙලාව වෙනකොට පෙට්‍රල් ලීටරයක් රුපියල් 434යි, ඩීසල් ලීටරයක් 407යි. හෝමු සමුද්‍ර සන්ධිය වහන වෙලාව යුද්ධේ පටන් ගන්න වෙලාවේ ලංකාවේ දවස් 45ක තෙල් සංචිත තිබුණා. ඒ තෙල් සංචිත අඩු මිලට ගෙනල්ලා තිබුණු තෙල් සංචිත දවස් 45කට තිබුණා. හැබැයි රජය කරපු එක තමයි දැන් අර්බුදයක් තියෙන නිසා කියලා අර තිබුණු තෙල් සංචිත වල මිල ශීඝ්‍රයෙන් ඉහළ දැම්මා. හැබැයි දැන් යුද්ධයේ තීරණාත්මක අවසානයකට ඇවිල්ලා හෝමු සමුද්‍රයේ සන්ධිය හරහා තෙල් ගමනාගමනේ සිද්ධ වෙනවා. හැබැයි රජය දැන් කියනවා අපි ඉස්සරහට ගෙනලා තියෙන තෙල් ඔක්කොම වැඩි මිලට ගෙන්නපු ඒවා, ඒ නිසා මේක අඩු කරන්න බෑ කියලා. මේකෙන් හරි පැහැදිලි, රජයේ ඉන්නේ කන්න ඕන වුණාම කබර ගොයක් තල ගොයා කෙනෙක් කරගැනීමේ න්‍යායක. වැඩි කරන්න ඕන වෙද්දී ඒගොල්ලෝ ඒකට තර්කයක් හදා ගන්නවා, අඩු කරන්න ඕන වෙද්දී අඩු කරන්න නැතුව ඉන්නේ ඒගොල්ලෝ තර්කයක් හදා ගන්නවා. හැබැයි මේකේ පීඩාව දැන් ජනතාවට ඇවිල්ලා තියෙනවා. රුපියල් 407කට වී ප්‍රවාහන, හාල් ප්‍රවාහන ලොරිවලට ඩීසල් ගහන්න ඕන, එළවලු ප්‍රවාහන ලොරිවලට ඩීසල් ගහන්න ඕන, මැනි මාකට් එකෙන් එළවලු අරන් යන ලොරිවලට ගහන්න ඕන, පාසල් දරුව ප්‍රවාහනය කරන සීටීබී බස් වලට ඒවට මේවට ඩීසල් ගහන්න ඕන. එතකොට දැන් මේ ගානෙම ඩීසල් තියෙන එක ඇතුලේ හැම දෙයක්ම මුළු ආර්ථිකයම ගණන් යනවා, වැඩි වෙනවා. එතකොට රජයේ මේකට අඩු කිරීමක් ගේන්නේ නැහැ. එතකොට මේ ගේන්නේ නැති එකට සම්බන්ධයි පහුගිය කාලේ රජය ඇතුලේ වුණු අක්‍රමිකතා ඇතුලේ ඒගොල්ලෝ අහිමි කරගත් මුදල හොයන්න මේක ඒගොල්ලෝ පාවිච්චි කරනවා. ඔබට මතක ඇති බාලගල්ලංගුරු ගෙනල්ලා ලොකු පාඩුවක් රාජ්‍ය වණ්ඩාගාර සිද්ධ වුණා. රජයේ ටෙන්ඩර් කැඳෙව්වේ ප්‍රමාද වෙලා, ප්‍රමාද කරලා කැඳවපු ටෙන්ඩරේ පිරිනැමුවා, පිරිනැමපු ටෙන්ඩර් එකක ලබාගත්තු සමාගම ගල්ලංගුරු ගෙනාව ගල්ලංගුරු නැව් මහා ප්‍රමාණයක් තත්වයෙන් තොරයි, ප්‍රමිතියෙන් තොරයි. එහෙම දැනගෙනත් මේගොල්ලෝ ගෙනාවා. අපි මේකට දඩ ගහනවා කියේ ගෙනාවා. ගෙනපු එක ඇතුලේ රාජ්‍ය වණ්ඩාගාරේ රටේ ජනතාවට ලොකු අවාසිදායක තත්ත්වයක් ආවා. අපිට අවාසියක් ආවා. දැන් රජය මොකද කරන්නේ? බාලගල්ලංගුරු වලින් වුණු හානිය සමාගමෙන් අය කරගන්නේ, ඒකට ක්‍රියාමාර්ග ගන්නෑ, කොමිසමක් දාලා කියලා ඒක ඇතුලේ මේක පල් කරන ගමන් තෙල් ටිකෙන් වැඩිපුර සල්ලි උපයනවා. විදුලි බිල වැඩි කරලා සල්ලි ආදායම් උපයනවා. ඉස්සරහට ගෑස් වැඩි කරලා ආදායම් උපයනවා. ඒ නිසා රජය නිශ්චිතවම පහුගිය කාලේ තමන්ගේ නොසලකිලිමත්කම නිසා, කිව්ව හැකර්ලා ගැහුවා කිව්වා, හැකර්ලා හැක් කරා කිව්වා, වැරදිලා ඩබල් පේමන්ට් කරා කිව්වා, බාලගල්ලංගුරු කිව්වා, මේ ඔක්කොගෙම රජයට වුණු හානියක් තියෙනවා, රජයට වුණු පාඩුවක් තියෙනවා. ඒ පාඩුව පියවගන්නේ රජය සාමාන්‍ය මිනිස්සුන්ගේ බෙල්ල පිළිකර, සාමාන්‍ය මිනිස්සුන්ගේ පොකට් එකේ තියෙන ගාණෙන්, කඩේට ගිහිල්ලා ගන්න බඩු ටිකකින්, තෙල් ටිකෙන් තමයි මේක පියවන්නේ. ඉතින් අපි මෙන්න මේ අන්තර් සම්බන්ධය තේරුම් ගන්න කියලා ජනතාවට කියනවා. තෙල් මිල අඩු වෙද්දි අඩු කරන්නේ, වැඩි වෙද්දි වැඩි කරනවා ඔක්කොටම කලින්. මොකක්ද එහෙනම් අන්තර් සම්බන්ධය? ඒ තමයි රටේ ජනතාවගේ තියෙන අමාරුකම පාවිච්චි කරලා පොකට් එකට විදින අවසාන රුපියලක් උපය ගන්න ආදායම් වේ මේ රජයේ දුක්පත් අය කිරීමේ වැඩපිළිවෙල. ඉතින් මේක අසාධාරණයි. අපි ඉන්න අදහස මේක අසාධාරණයි කියලා දැන්.
1: හොඳයි වසන්ත, දැන් ලංකාවේ මේ වෙන විට පෞද්ගලික ව්‍යාපාර කීපයක් ඉන්ධන අලෙවි කිරීම සිදු කරනවා ලංකාවේ. ඔබ කිව්වා වගේ ඉස්සර මිල ගණන් වැඩි වෙද්දී අඩුවට ගෙන සංචිත තිබුණා. උන්ට කෝටි ප්‍රකෝටි ගානක ලාභයක් ලැබුණා. දැන් මේ වෙන විට බොල්තල් බැරණක මිල ඩොලර් 70කටත් වඩා අඩු වෙලා තියෙද්දී, ඒ කියන්නේ දැන් උන් එකට එකකට වැඩි ලාභයක් ලබනවා. ඒ කියන්නේ ජනතාව ඌරාගෙන ආණ්ඩුව ජනතාව ඌරා කරන අමතරව තවත් පෞද්ගලික අංශයේ විදේශයකට ගෙනියන ලාභයකට තවත් හිමිකම් කියන්නට උදව් කරනවා.
0: පැහැදිලිවම ලංකාවේ රජයට ලංකාවේ ආර්ථිකය සම්බන්ධ සැලසුමක් නැහැ. ජාතික ජනබල වේගයේ ආණ්ඩුවට ලංකාවේ ආර්ථිකය ගැන සැලසුමක් නැහැ. ඔවුන් ලංකාවේ ප්‍රධානමේ හෙළම ව්‍යාපාරිකය සතුටු කරන ගමන් අනිත් පැත්තෙන් ඔවුන්ට සන්තෝෂම් දෙන රටවල් ටික සතුටු කරනවා. තෙල් ප්‍රශ්නෙම බැලුවොත් ගෙනාව තෙල් අඩු නොකිරීම ඇතුලේ ඒකේ ලාභය කාට දෙන්නේ? සාමාන්‍ය මිනිසුන්ටත් නෙමෙයි, රටේ රාජ්‍ය භණ්ඩාගාරයටත් නෙමෙයි. ඔබ හිතන්නකෝ දැන් සිනොපෙක් වල ලාභය කාටද යන්නේ? ඊට පස්සේ ෂෙල් සෙට් තියෙනවා ලංකාවේ, ඒ වගේ ලාභය කාටද යන්නේ? IOC සෙට් වල ලාභය කාටද යන්නේ? ඒව යන්නේ කො ඉන්දියාවට නැත්නම් චීනෙට, එහෙම නැත්නම් අනිත් පැත්තෙන් ගත්තම ලංකාවට තෙල් ගෙනෙන පුද්ගලික ව්‍යාපාරිකයන්ට. ඒ නිසා රජයේ කියනෝ නම් ජනතාවාදී, අපි ඉන්නේ ජනතාවගේ පැත්තේ කියලා අපිට අහන්න තියෙන සරල ප්‍රශ්නේ, ජනතාවට ඒ සහනෙ දෙන්න හදපු සැලසුම මොකද්ද? හදලා තියෙන වැඩපිළිවෙල මොකද්ද? එහෙම එකක් නැතුව තමයි රජයේ මොමුණන්නේ. අපේ ආණ්ඩුව ජනතාවගේ පැත්තේ, 76කට පස්සේ පත් වුණු ජනතාවාදී ආණ්ඩුව අපි හිතන්නේ ජනතාවගේ පැත්තේ ඉඳලා. ඉතින් මේ වචනවල කරන්න පුළුවන් කිසි දෙයක් නැහැ. ඉතින් රජයේ ප්‍රායෝගිකව ඉදිරි කාලයේදී ඔප්පු කරන්න ඕන ජනතාවගේ පැත්තේ ඉන්නේ කියලා. ඉතින් බැලූ බැල්මට නම් ලංකාවේ ව්‍යාපාරිකයෝ ටික සතුටු කරන එකයි, ආණ්ඩුවට උදව් කරන ඉන්දියාව, චීනය, ඇමරිකාව, IMF වගේ රටවල් ටික සතුටු කරනයි වැඩපිළිවෙලක ඉන්නවා. ජනතාව ආණ්ඩුවට අමතක වෙලා තියෙනවා.
2: ඔබ සවන් දෙමින් සිටියේ සතියේ දේශපාලන සාකච්ඡාවටයි. ඒ සඳහා අපි ඇරිම් කර තිබුණේ වසන්ත මුදලිගේ සහෝදරයාටයි. මේ මීරු ගීතයෙන් අනතුරුව අපි නැවතත් එම දේශපාලන සාකච්ඡාවට සවන් දෙමු.

0: ඉන්ධන මිල ඉහළෑමත් ගොවි ජනතාවට නිසිකාලට පොහොර ටික සහ ඔවුන්ගේ අස්වැන්න අලෙවි කර ගැනීමට නොහැකියාවත් ජීවර ප්‍රජාව මේ වන විට මුහුදු යමින් වැළකීම වගේ දේවල් මායින් කරන්න නැතුව විදේශයන් වලින් සහල් ගෙන්නලා ගොවිය අසරණ වෙලා තියෙනවා. ඊළඟ කන්නේට ගොවිය අස්කුඹුරුවට නොකොළොත් ඒ වගේම මුහුදු නොගින් හිටියොත් රටට සිදුවෙන ආහාරමය අර්බුදය කොහොම වෙයිද?
1: දැනටමත් පසුගිය 6 වෙනිදා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනිල් ජයසිංහ මහත්මයා මාධ්‍ය හමුවක් ඇඳෙව්වා. පෝෂණ සතිය ඉලක්ක කරගෙන තමයි ඔහු මාධ්‍ය හමුවක් ඇඳෙව්වේ. ඔබට ඒක අන්තර්ජාලයේ බලන්න පුළුවන්. ඒ පෝෂණ සතිය ඉලක්ක කරගෙන ඔහු කැඳෙව්ව මාධ්‍ය හමුවේදී ඔහු කියනවා ලංකාවේ වයස අවුරුදු 5ට වඩා අඩු ළමයි 5 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මන්ද පෝෂණයෙන් පෙළෙනවා කියලා. ඒ වගේම ලංකාවේ පුංචි දරු 100 දෙනෙක්ගත්තොත් 100 දෙනාගෙන් 16 දෙනෙක් හරියට වැඩෙන්නේ නැහැ කියලා. ඒ කියන්නේ උස යන්නේ නැහැ, මහත් වෙන්නෙත් නැහැ, අවශ්‍ය පෝෂණෙත් නැහැ කියලා. ඒ වගේම ආහාර අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි, පෝෂණ අවශ්‍යතා සම්පූර්ණ කරගන්න බැරි ලොකු ප්‍රජාවක් ලංකාවේ ඉන්නවා කියලා. ඒ වගේම වේල් 3 කන්න බැරුව වේල් 2කට අඩු කරපු සහ කන වේල් වල එළවලු ප්‍රමාණය අඩු කරපු පවුල් මහ ගොඩක් තියෙනවා කියලා දැන් සංඛ්‍යා දත්ත විදියට ඇවිල්ලා තියෙනවා. ඒකෙන් හරි පැහැදිලි ලංකාවේ ජනතාවගේ ආහාර අවශ්‍යතාවයේ සපුරා පවා මේ වෙලාවේ අභියෝගයක් වෙලා තියෙනවා. එතකොට දැන් ඔබ කියපු තොරතුරුත් එක්ක ඉස්සරහට මේක වැඩි වෙනව මිසක් අඩු වෙන්නේ නැහැ. හොඳ උදාහරණයක් දැන් ඉස්සරහට ලෝකෙ එල් නීනෝ තත්ත්වයක් එන එක ගැන, එල් නීනෝ තත්ත්වය ලංකාවට ආරම්භක වශයෙන් නියඟයක් විදියට බලපාන එක ගැන ලංකාව ඇතුළේ මේ වෙලාවේ සාකච්ඡාවක් තියෙනවා. නිශ්චිතව මේක බලපාන. ඊට පස්සේ දැන් මේ දවස්වල අපි ගියා ත්‍රිකුණාමලය, ඊට පස්සේ වගේ පැතිවල ගියාම එහි ගොවියංග ප්‍රධාන ඉල්ලීම විදියට ගොවියෝ කියනවා දැන් අපිට දැන් මේ මොහොතේ පොහොර ගහන්න ඕන. පොහොර ගහන්න විදියක් නැහැ. පොහොර මිටියක් රුපියල් 18,000 කියලා. එතකොට පොහොර යොදන්න පොහොරවලට රජය සහනයක් නොදෙන නිසාම යල් 18,000ට පොහොර ටික අරගෙන ගොවියන්ට විදියක් නැහැ පොහොර යොමු කරන්න. එතකොට අස්වැන්න ප්‍රශ්නයක් වෙනවා. ඊට පස්සේ දැන් ඔබ කෝගේ දීවරයෝ දීවරයන්ට මුහුදු යන්න විදියක් නැහැ හේතු කීපයක් නිසා. එකක් අධික තෙල් මිල. එතකොට දීවරයන්ට තෙල් සම්බන්ධ සහනාධාරයක් හරියට නැහැ. ඒ වගේම තමයි දීවර ආම්පන්නවල මිල. දීවර ආම්පන්නවල මිල ගත්තම ගිනි ගණන් වගේම තමයි ආම්පන්නවල ප්‍රමිතියෙන් තොරයි. ඒ නිසා දීවරයන්ට වෙන තමන්ගේ දීවර කර්මාන්තය අතාරින්න. එළවලු ගොවියට වෙනවා එළවලු කර්මාන්තයෙන් පිටමන් වෙන්න, වී ගොවියට වෙනවා පොහොර නැති නිසා වී කර්මාන්තයෙන් පිටමන් වෙන්න. අනිත් පැත්තෙන් හැමෝම මේ ආහාර නිෂ්පාදනයෙන් පිටමන් වුණාට පස්සේ රජයට පුළුවන් කවුරු හරි සුපර් මාකට් දෙකක් එකක් දෙකක් සෙට් කරගෙන ඒකේ මොනවාරි කොමිෂන් එකකුත් හොයාගෙන රජයට පුළුවන් ආර්ථික කළමනාකරණය කරන්න. හැබැයි ගොවිය හාන්සි සාමාන්‍ය ජනතාවත් හාන්සි සාමාන්‍ය ජනතාවට නෑ. ඒ නිසා නිශ්චිතවම ඉස්සරහට දෛනික ආහාර අවශ්‍යතාවයේ සපුරා ගැනීම සම්බන්ධව අභියෝගයකට ලංකාවේ ජනතාව
0: බුද්ධි ප්‍රධාන සුරේෂ් සලේ මහතා අත්තරංගුවට අරගෙන ඩියෝ ගහලා මේ වෙනකොට තියාගෙන ඉන්නවා. ඔහු සතු තොරතුරු ඔහු ලබා දීමෙන් වැළකී සිටිනවා. මුරපතේ මතක නැහැ වගේ දේවල්. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්නෙම 2023 වර්ෂයේ මානව හිමිකම් කොමිසම රැස්වීමට ප්‍රථම චැනල්පෝ නාලිකාව කරපු ඉතා දරුණු මාධ්‍ය එළිදරව්වක තොරතුරු එක්ක. චැනල්පෝ නාලිකාව ගොඩක් කලාවට ශ්‍රී ලංකාවට අහිතකරව තමයි කටයුතු කරන කොටි ඩයස්පොරාවේ අවශ්‍යතාවය පරිදි. මේ සම්බන්ධයෙන් කතා කරපු මේ උජ්ජලයත් ලංකාවේ මිනිමරුන් දේශපාලනයට මිනිමරුන් සංස්කෘතියට වග කියපු උජ්ජලය. ඔහුගෙන් රජයේ නිලධාරීන් ගිහිල්ලා තොරතුරු අරගෙන එනවා. නමුත් ඔහු අත්අඩංගුවට ගන්න ඔහුත් අත්අඩංගුවට ගත යුතු බව පසුගියදා අධිකරණ අමතිවරයේ ප්‍රසිද්ධ නාලිකාව ප්‍රකාශ කළා. ඒ සම්බන්ධයෙන් අපිට යමක් ප්‍රකාශ කරන්න පුළුවන් නම් වටනවා.
1: එකක් තමයි චැනල්පෝ නාලිකාවේ අරමුණ මොකද්ද, ඒකෙන් ඩයස්පෝරාව සතුරු කරනවද වෙන පිරිසක් සතුරු කරනවද කියන එක ඒක ජනතාව තේරුම් ගන්න ඕන කාරණයක්. නමුත් මෙතන නිශ්චිත ප්‍රශ්නේදී සුරේෂ් සලේ කියන හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානිය වත්අඩංගුවට අරන් තියෙන්නේ දළදා මාලිගාවට. ගිහිල්ලා මල්වට්ටියක් පූජා කරලා නෙමෙයි. ඒ වගේම

0: නීතියට උඩින්නේ ඉන්නේ, නීතියට යටත්. එතකොට ඕනෑම පුද්ගලයෙක්ට මේ විමර්ශන වලට සහාය දෙන්න වෙනවා. හොඳම උදාහරණය තමයි පාස්කු ප්‍රහාරය කියලා කියන්නේ ලංකාවේ දේශපාලනයේ බලපෙරළියක් සම්බන්ධව බලපෙරළියක් ඉලක්ක කරගෙන වුණු වැඩසටහනක් කියන එක දැන් අවිවාදිතව හැමෝම පිළිගන්න කාරණයක්. මේ පාස්කු ප්‍රහාරය සම්බන්ධව නිශ්චිත තොරතුරු එළි වෙද්දී, ඒක සම්බන්ධව දේශපාලන චරිතවලට අත දික් වෙද්දී, මේක රණවිරුද අඩේමක් කියන ලේබල් එක යටතේ කවුරු හරි නිදහස් වෙන්න හදනවා නම් අපේ ජනාරගල ව්‍යාපාර විදිහට ඒකට අපේ එකඟතාවයක් නැහැ. අපි නිස්ථාවරේ තමයි සුරේසලේට වුණා සැකකරුවකට ලෙස සැලකිය යුතුයි. ත්‍රස්තවාදී වැලකීමේ පනත අවභාවිතා කරලා ඔහු පීඩාවටපත් නොකළ යුතුයි. ඒ වගේම ඔහුට ඕන දෛනික අවශ්‍යතා කෑම බීම ඒවා දෙන්න ඕන. නමුත් ඒවා මත පදනම් වෙලා ඔහු විමර්ශන වලින් නිදහස් වෙන්න කියලා නම් අපි ඒකට එකඟ නැහැ. මොහු මොකද නිශ්චිතවම පාස්කු ප්‍රහාරයට යුක්තිය ඕන කියන එක ජනාරගල ව්‍යාපාරයේ සටන් පාටියක් ඉල්ලීමක්. ඒ නිසා ඒ සම්බන්ධව යුක්තිය ඉටු කරන්න ඔහුගෙන් ප්‍රශ්න කිරීම හරි ඔහුගෙන් දේවල් විමසා සිටීම හරි අපි අරුමයක් විදියට අමුතු දෙයක් විදියට ගන්නෙ නැහැ. ඒකට හේතුව ඔය සුරේසලේලම පහුගිය කාලේ අපිවත් අඩංගුවට අරගෙන අපිට කරපු දේවලුත් අපිට හොඳින් මතකයි. ඒ නිසා අපි සුරේසලේලව සුද්ධ කරන්න යන්නේ නැහැ මේ කාරණේ. ඒ නිසා නිශ්චිතවම මේකට අදාළව මැදිහත් වෙන්න ඕන. අනිත් ප්‍රශ්නේ තමයි රජය හිතන් ඉන්නවා නම් සුරේසලේ විතරක් වටේ කැරකිලා පාස්කු ප්‍රහාරය ඉවර කරන්න අපි හිතනවා. ඒක බරපතල තත්ත්වයක්. මොකද පාස්කු ප්‍රහාරය වෙන වෙලාවේ ලංකාවේ CID එක බාර හිටපු පොලිස් නිලධාරියා තමයි සානියා බේසේකර්, ඌගේ සීනියර් ජේෂ්ඨ නිලධාරියා තමයි SDIG සීනියර් DIG රවි සෙනවිරත්න, ඒ වගේම නැගෙනහිර පළාත බාර හමුදා අනදින නිලධාරියා තමයි අරුණ ජයසේකර, දැන් ඔහු නියෝජ්‍ය ආරක්ෂක ඇමතිවරයා, රවි සෙනවිරත්න මහජනාරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා, ඒ වගේම සානියා බේසේකර දැනුත් CID ප්‍රධානියා. ඒ නිසා රජයට පාස්කු ප්‍රහාරිත අදාළව සලේ විතරක් නෙමෙයි එතනින් එහා තව අත්අඩංගුවට අරගෙන යන්න අපි බල කරා. අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම කරන්න, ඒ වගේම මේකට යුක්තිය ඉටු කරන්න. හැබැයි ඒක කරද්දී තමන්ගේ පැත්තේ තියෙන කුණු ගොඩ වහගෙන නම් රජය ඒක කරන්නේ අපි හිතනවා. ඉතින් රජයට ඒක ප්‍රශ්නයක් වෙයි. ඒ නිසා රජයේ මේ පරීක්ෂණ විනිවිදභාවයකින් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් අපි බලපෑම් කරනවා නිශ්චිතව.
1: සානියා බේසේකර, රවි සෙනවිරත්න, අරුණ ජයසේකර වගේ අයත් මෙහි චූදිතයන්, එහෙම නැත්නම් මුන්ටත් චෝදනා එල්ල වෙනවා. ඒ කියන්නේ රාණි අබේසේකරත් පසුගිය රජයේ සමයේ මට මතකයි ඌටත් ආරක්ෂාව ඉල්ලලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ඉල්ලීම් කරා ඔවුන් අත්අඩංගුවට ගැනීමෙන් වළකින්න කියලා. ඒතකොට ඌනුත් මේ වගකීම පැහැරලා තියෙනවා. ඒ චෝදනාට වග උත්තරකාරයෙකු වශයෙන් මුලින් නම් කරනු අය මේ පිළිබඳ විමර්ශනය කිරීම යුක්තිසහගත නැහැ කියන එක තමයි විපක්ෂ දේශපාලනේ මතය. ඔබ මොකද ධර්ම මතය?
0: අපි ඉන්න මතය මේ පරීක්ෂණ ඉතාම විධිමත්ව, එහෙම නැත්නම් විනිවිදභාවයෙන් වෙන්න ඕන. ඔබ කිව්ව කරුණු මේ පරීක්ෂණවල විනිවිදභාවයට බලපානවා. ඒ නිසා අපිටත් වඩා රජය තමයි ඒකට උත්තර දෙන්න ඕන. මමම පහුගිය සති කීපයකට කලින් මහජන ආරක්ෂක නියෝජ්‍ය ඇමතිවරයා TV වැඩසටහනක හම්බ වුණු වෙලාවක, සුනිල් රටගල මහත්තයා හම්බ වුණු වෙලාවක මමම ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක ඇහුවා, දැන් අරුණ ජයසේකර සහ මේ ඉන්න නිලධාරියෝ ඔබේ කඳවුරේ සිටීම ප්‍රශ්න කරන විපක්ෂයෙන්, ඒකට ඔබ මොකද දෙන උත්තරය කියලා. ඉතින් ඔහුගේ උත්තරය වුණේ අපි ඒගොල්ලෝ ගෙනල්ලා ප්‍රශ්න කරලා තියෙන ඇති තරම්, ඒ නිසා අපිට ඒගොල්ලෝ ගැන විශ්වාසයි කියලා. ඉතින් මම හිතන්නේ රජය මේක විනිවිදභාවයෙන් කරන්න නම් ඔවුන් සම්බන්ධවත් යම් තීරණයක් ගන්න ඕනේ. ඉතින් ඒක රජයේ සතු දෙයක්. රජය ගන්න ඕන තීරණයක්. ඉතින් අපි බලන් ඉන්නවා මේක දිහා.
1: ඊළඟ ප්‍රශ්නේ තමයි හරක්කට පාතාලකල්ලි නායකයෙක් වසර ගණනාවක් ඉන්නවා දැන් මේ DO ගහලා ඔහුට චෝදනාවක් ඉදිරිපත් කළා, ඔවුන් නඩු දාලා නැහැ. ඔබත් සැහෙන කාලයක් ඔය විදිහටම හිටියා. ඇත්තටම ත්‍ස්තවාදී පණ්ඩිත අතරේ අරගෙන ජනාධිපතිවරයාගේ තියෙන බලතල එක්ක මේවැනි පුජ්‍යලින් හිර කරගෙන සිටීම ඔවුන්ට කරන ලොකු අසාධාරණයක් කියලා අපි දකිනවා. ඔවුන් වරදක් කළා තියෙනවා නම් චෝදනාව ඉදිරිපත් කළා, ඔවුන්ට නඩු දාලා ඔවුන්ගේ නඩුවෙන් වැරදිකාරවන් කළා, හිරගත කළ යුතුයි. ඒකට දැන් මේ වෙනකොට ලංකාවේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක්, ඒ වගේම ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක් විජේදාස රාජපක්ෂගේ පුත්‍රයා රකිත රාජපක්ෂ තරංගුවට අර ගන්නවා අරක්කටාගෙන් අල්ලස් මුදල් ගත්තා කියලා. දැන් මේ සිද්ධිදාමයක බලනකොට දැන් ජනතා මිත්‍ර වෙනවන රජය සූදානම් වෙනවා මේ ත්‍ස්තවාදී පනත අයින් කරලා ඒ වෙනුවට වෙනත් පනතක් අරන් යන. මේ සියල්ල ගලපගන්නේ කොයි විදිහටද?
0: එකක් තමයි ත්‍ස්තවාදී වැලැක්වීමේ පනත ලංකාවේ දේශපාලනයේ භාවිතා කරලම තියෙන පිළිගන්න. ඔබට මතක නම් දැන් අපි වත්තරංගුවට ගත්තේ ලංකාවේ දේශපාලනයේ වෙනසක් කරන්න අරගල කරා කියලා. ඊට පස්සේ අපිව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ රැඳවුම් නියෝගයට තිර අඳවා තබා ගනිමින් කිසිම සාක්ෂියක් නැතුව මාස ගණනක් තියාගත්තා. රටේ ජනතාව විරුද්ධ වුණා මේක වැරදි කියලා. ඒ නිසා අපිව නිදහස් කරන්න වුණා ආව බලපෑමත් එක්ක, ඒ වගේම අධිකරණ මැදිහත් වීමත් එක්ක. ඉතින් මේ විදිහට මේ පනත පාවිච්චි කරලා තියෙන උතුරට, දකුණට, මුස්ලිම් අයට, විවිධ අයට. එතකොට මේකේ තියෙන ප්‍රශ්නේ තමයි ත්‍රස්තවාදී වැලැක්වීමේ පනත යටතේ තියෙන සියලු වැරදි වලට ලංකාවේ වෙනත් නීති තියෙනවා. දණ්ඩ නීති සංග්‍රහ ආයුධ

0: සම්බන්ධව, මිනිමරුම් සම්බන්ධව, රාජ්‍ය කුමන්ත්‍රණ කිරීම සම්බන්ධව, පැහැර ගැනීම සම්බන්ධව, මරණ තර්ජන කිරීම සම්බන්ධව, ඊටස් බෝම්බ ආයුධ ළඟා තබා ගැනීම සම්බන්ධව මේ හැම එකකටම ලංකාවේ නීති තියෙනවා. නමුත් තියෙන ප්‍රශ්නේ තියෙන්නේ මේව පාවිච්චි කරන වෙනුවට හැම ආණ්ඩුවක්ම මේ පනත් තව භාවිතා කරා. දැන් හොඳම උදාහරණේ හරක් කටා නැමැත්තාට ඩීඕ ගහනවා කලින් ආණ්ඩුව විජේදාස රාජපක්ෂ අධිකරණ නැමැති ඉති. ඉතින් විජේදාස රාජපක්ෂ අධිකරණ නැමැතිගේ පුතා සල්ලි ගන්නවා ඌගේ ඩීඕ එක අයින් කරන්න. එතකොට මේ පනත පාවිච්චි වෙලා තියෙන්නේ මොකටද? වෙන කෙනෙක්ගේ සාක්කුවට සල්ලි පුරවන්න. එතකොට වෙන කෙනෙක්ට කප්පම් ගන්නනේ. දැන් අර එළියට ඇවිල්ලා තියෙන වොයිස් රෙකෝඩ් වලින් එනවා එයාගේ ඩීඕ එක යටතේ ආව ආරක්ෂා කරගන්න හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකොන්ට ලක්ෂ 500ක් දුන්නා කියලා. ඒක බොරු වෙන්න බැහැනේ. අපි දන්නවනේ මේ හැමෝගෙම පැටිකිරිය. ඒ නිසා මම කියන්න උත්සාහ කරේ මේ පනත හැම වෙලාවකම පවතින ආණ්ඩුවේ වාසියට පාවිච්චි කරා. මේ ආණ්ඩුවත් තමන්ගේ වාසියට මේ පනත පාවිච්චි කරනවා. හැබැයි ඡන්ද පොරොන්දු වල තිබුණේ ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ත්‍රස්ස පනත අහෝසි කරනවා කියලා. අපේ බලපෑම තියෙන ත්‍රස්ස පනත අහෝසි කරන්න. හැබැයි ආණ්ඩුව කරන්න යන්නේ ත්‍රස්ත පනත අහෝසි කරනවා කියලා දැන් තියෙන ත්‍රස්සවාදී වැලැක්මේ පනත කියන නම PTA කියන එක අයින් කරලා වෙන නමකින් මේ පනතම තවත් බලාත්මක කරලා ගේනවා. නිකන් මේක හරියට වචන ආරම්භයක් අකුරු ආරම්භයක්. ඒ නිසා ත්‍රස්ත පනත අහෝසි වෙන්නේ නැහැ ජනාධිපති කිව්වට. ඔහු ඒක වෙන නමකින් ගේන්න යන්නේ. හොඳට මතක තියාගන්න ත්‍රස්ත පනත පාවිච්චි වෙන්නේ පැහැදිලිවම බොහෝ අවස්ථාවල ත්‍රස්ත පනත පලි ගැනීමට පාවිච්චි වෙලා තියෙනවා. ඒ නිසා අපි කියන්නේ ත්‍රස්ත පනත අහෝසි කරන්න ඕනේ වගේ මර ඔබ කිව්වා වගේ දැන් රැඳුම් නියෝගවල ඉන්න විවිධ අය ඉන්නවා. පාතාල නායකයෝ ඇති ආයුධ බිස්නස් කරපු අය ඉන්නවා විවිධ අය ඉන්නවා. ඔවුන්ට ඉක්මන් නඩු පවරන්න. හිරගෙවල් වල වයසට යනකල් කූඩුවල නඩුවක්වත් නැතුව වහලා තියන්නේ නැතුව ලංකාවේ දඬුවම් සංග්‍රහය තියෙන වගන්ති පාවිච්චි කරලා නඩු පවරන්න. ඒක කරන්න උනන්දුවක් නැහැ. ඩීඕ ගහලා රැඳුම් නියෝග ගහලා ඉතින් මේක තියාගන්න. ඉතින් අපිට තේරෙන්නේ නැහැ රජය කියන මේ යුක්තිය මොකද්ද? අයිතිවාසිකම් මොකද්ද? රජය කියන ත්‍රස්තපන්ත අහෝසි කිරීම මොකද්ද කියලා.
1: බලයට පත් වීමේදී රජයන් තුනක් මේ වෙනකොට චන්දිකා බණ්ඩාරනායකගේ ඉඳන්ම කිව්වේ ජනාධිපතිකම අහෝසි කරනවා කියලා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවා කෝවා. ත්‍රස්තවාදී පනත අයින් කරනවා කෝවා. සිසිම ජාතික ජන බලවේගයේ රජය කිව්වේ තමයි ත්‍රස්ත පනත අයින් කරනවා, ජනාධිපති ධූරය අහෝසි කරනවා, මම තමයි අන්තිම ජනාධිපති. එතකොට තව එකක් කිව්වා පාර්ලිමේන්තුවේ පක්ෂ මාරු කරන එක වෙනස් කරනවා කියලා. මේවා බොහොම සරලව කරන්න පුළුවන්. මේ පක්ෂ මාරු කරනවා වගේ ඒවා බොහොම සරලව කරන්න පුළුවන්. මං හිතන්නේ ඔවුන් මේ සේ පාවිච්චි කළා අවසාන මොහොතේ මේක කරයි. දැන් සභා මැතිවරණය දවසින් දවස කල් යනවා. මිනිස්සුන්ට යම් අසාධාරණයක් සිද්ධ වෙනවා. මේ සියල්ල හමුවේ ජාතික ජන බලවේගයේ රජයට ඉතා ප්‍රබල අභියෝග ඉදිරියට මුහුණ දෙන්න සිදු වෙනවා. ඒ සියල්ල සඳහා ජාතික ධනාර්ගල ව්‍යාපාරය මේ වෙනකොට රජයට තියුණු සටනක් එහෙම නැත්නම් බලකිරීමක් කරගෙන යනවා. ඒ සියල්ල වෙනුවෙන් ඔබ කරන දේශපාලනය, දේශපාලනික සටන් සාර්ථක කරලා ජනතාවට යමක් ලබා දීමට කටයුතු කරන්නට අවස්ථාව ශක්තිය ලැබෙන්නට කියලා ප්‍රාර්ථනා කරමින් අද මේ දේශපාලන සාකච්ඡාව මෙතනින් නිමාවට
0: ජනතාව වෙනුවෙන් ලංකාවේ වර්තමානයේ පවතින ගැටලු කීපයක් පිළිබඳව කතා කරන්න අපි සමග සම්බන්ධ වෙනවා. ආයි බොවන්. ආයි බොවන්. බොහොමත්ම ස්තුතියි.

0: අපි නිතරම උත්සාහ දරනවා වර්තමාන ජාතික ජනබලවේගී රජී පාර්ශ්ව කරුවෙකුට මැති ඇමතිවරයෙකුට දේශපාලන සාකච්ඡාව සඳහා අවස්ථාව ලබා දීමට. ඉතින් කොමුණු ආකාරයකින් ඔවුන් ඒට සම්බන්ධ කර ගැනීමේ හැකියාව අපි සතුව නැහැ. එනිසා මේ වැඩසටහන අහන ඔබට හිතෙන්නට පුළුවන් අපි පක්ෂග්‍රාහීව එහෙම නැත්නම් NPP රජයට විරුද්ධව දේශපාලන සාකච්ඡා පවත්වනවා සාකච්ඡා සිදු කරනවා කියලා. නමුත් එහෙම නෙවෙයි, ඇත්තටම අපිට අවශ්‍යයි මේ විපක්ෂයේ කණ්ඩායම් නගන චෝදනාවලට ඔවුන්ටත් උන්ගේ අදහස සත්‍ය තත්ත්වය තොරතුරු ඔබ වෙත ගෙනීමට අවස්ථාව ලබා දීමට. අපේ දැබර අසන්නන් යම් කිසි කෙනෙකුට හැකියාවක් තියෙනවා නම් ජාතික ජනබලවේගී රජයේ ඇමතිවරයෙකු අපට දේශමාන සාකච්ඡාවක් සඳහා දුරකථන ඔස්සේ ලබා ගැනීමට අවස්ථාව සලසා දෙන්නට අපට කතා කරන්න පුළුවන්. අපි බොහොම කැමැත්තෙන් ඒ අවස්ථාව ලබා ගන්නට බලාපොරොත්තු වෙනවා.
1: FM 92.3

මිනිස් ජීවිතය කොතරම් සුන්දරද, කොතරම් වටිනවද? සීනානායක වේරලියද්ද විසින් සංගීතත්කොට ගයන මෙම ගීතය මහකනුමුල්ලේ වජිර හිමියන්ගේ ගීපද රචනයක්.

0: ජීවිතයට අත්වලා ඔබේ ජීවිතයට අත්වලක් වන වෛද්‍ය සාකච්ඡාව මෙතැන් සිට
1: ආයුබෝවන්. අද අපි තරුණ සියදිවි නසා ගැනීම යූත් සුයිසයිඩ් ගැන කතා කරමු. අප ජීවත්වන වික්ටෝරියා ප්‍රාන්තයේ 500කට වැඩි දෙනෙක් එක් වසරකට සියදිවි නසා ගන්නවා. ඕස්ට්‍රේලියාවේ නව යොවුන් දරුවන් සහ තරුණයන් මිය යාමට ප්‍රධාන හේතුවක් ලෙස සියදිවි නසා ගැනීම දක්වන්න පුළුවන්. විශේෂයෙන්ම වයස අවුරුදු 15-24 අතර පිරිමි ළමුන් සහ තරුණයන් මෙයට වැඩි අවධානමක් දක්වනවා. දුප්පත් පොහොසත් උගත් නූගත් සෑම සමාජ තලයකම මේ සියදිවි නසා ගැනීමේ අවධානම එක සමානව පැතිරී ඇති බව පෙනෙනවා. සියදිවි නසා ගැනීම ක්ෂණිකව ඇතිවන සිතුවිල්ල ක්‍රියාවට නැංවීමක් හෝ නිසි ලෙස කළ සැලසුමක් ක්‍රියාත්මක කිරීමක් යන දෙආකාරයෙන්ම විය හැකියි. සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති තරුණයෙකුට හෝ තරුණයකට නිසි මානසික සහ ප්‍රායෝගික සහාය ලබා දී ඒ ජීවිතය බේරා ගැනීමට මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුම අවශ්‍ය නැහැ. ඒ ඔබ වැනි ඕනෑම සාමාන්‍ය මිනිසෙකුට කළ හැකියි. ඒ නිසයි අද මා මේ මාතෘකාව තෝරා ගත්තේ. තරුණ සියදිවි නසා ගැනීම වල අනතුරු සංඥා මොනවද කියලා අපි ඊළඟට කතා කරමු. කෙනෙක් සියදිවි නසා ගැනීමද කියා අනාවැකි පළ කිරීම අසීරුයි. නමුත් කෙනෙක් තමාගේ සාමාන්‍ය හැසිරීම රටාවෙන් විශාල ලෙස අපගමනය වීම සියදිවි නසා ගැනීමේ අනතුරු සංඥාවක් විය හැකියි. අනෙකුත් අනතුරු සංඥා මෙසේ දක්වන්න පුළුවන්. කලින් ලැබිකමක් දැක්වූ කටයුතු වලට ඇති උනන්දුව සැලකිල්ල නැති වී යාම. තමා සතු වටිනා දේ අන් අයට බාර දීම. කලහකාරී අසාමාන්‍ය හැසිරීම. මත්පැන් මත්ද්‍රව්‍ය සහ අහිතකර ඖෂධ වලට ඇබ්බැහි වීම. තමාගේ ඇඳුම් පැළඳුම් සහ බාහිර පෙනුම ගැන ඇති සැලකිල්ල නැති වී යාම. හදිසියේ ඇතිවන බර අඩුවීම හෝ වැඩිවීම. ඒ කියන්නේ ආහාර ගැනීම අඩු කිරීම හෝ වැඩි කිරීම. පෞරුෂයේ ෂණිකව ඇතිවන අසාමාන්‍ය පැහැදිලි වෙනස්කම්. මිතුරන්ගෙන් සහ සමාජයෙන් ඈත්වීම. අනතුරුදායක වැඩ කිරීම. ඒ කියන්නේ භයානක ලෙස රියපැදවීම සහ තම ශරීරයට හිතාමතා අනතුරු කර ගැනීම. يعني self inflicted injuries. සියදිවි නසා ගැනීමට සිතන තරුණ අයගෙන් 80%ක් පමණ දෙනා ඊට කලින් ඒ බව කාට හෝ පවසා තිබෙන බව සොයාගෙන තියෙනවා. ඒ නිසා යම් කෙනෙක් කරන එවැනි ප්‍රකාශයක් විහිළුවට නොගත යුතුයි. ඊළඟට අපි කතා කරමු තරුණ සියදිවි නසා ගැනීම වලට බලපාන උත්තේජක. يعني trigger factors of youth suicide. මානසික ආතතිය මෙයට හේතු විය හැකියි. නව යොවුන් දරුවෙකු හෝ තරුණයෙකු ෂණිකව මුහුණ දෙන තරාගත නොහැකි තත්වයක් හෝ කාලාන්තරයක් තිස්සේ ගොඩනැගෙන මානසික ආතතියක් මෙයට මුල් විය හැකියි. උදාහරණ වශයෙන් තමාගේ ජීවිතයට වැදගත් වන අයෙකු හදිසියේ අහිමිවීම. ඒ කියන්නේ මරණයට පත්වීම හෝ දික් අසාද වීම. ලිංගික අපයෝජනයට ලක්වීම හෝ ළමා අපයෝජනයට ලක්වීම. පාසලේදී හෝ සේවා ස්ථානයේදී වදහිංසනයට ලක්වීම. ඒ කියන්නේ බුලි. පාසලේදී එහෙම නැත්නම් විභාගයකදී අධ්‍යාපනයේදී අසාර්ථක වූවා යන පරාජිත හැඟීම. ආදර සම්බන්ධතාවයක් අසාර්ථක වූවා යන පරාජිත හැඟීම. පෙම්වතා හෝ පෙම්වතිය සමග ඇති වූ අඬදබරයක් හෝ වෙන්වීම. සමලිංගික හැසිරීම නිසා පවුලේ මිතුරන්ගේ හා සමාජයේ පිළිකුලට අසාධාරණයට සහ තනිකිරීමට ලක්වීම. තමාගේ ළඟ මිත්‍රයෙකු හෝ ඥාතියෙකු ළඟදී සියදිවි හානි කර ගැනීම. තමාට කිට්ටුවන්තයෙකු සියදිවි හානි කරගෙන හෝ වෙනත් අයුරකින් මරණයට පත් වී වසරක් ගතවීමේ සංවත්සරය, කියන්නේ ඇනිවර්සරි. මීට කලින් සියදිවි හානි කර ගැනීමට උත්සාහ කළ කෙනෙක් නැවත එසේ සිදු කිරීමට ඇති වැඩි ඉඩක් තියෙනවා. තමාගේ ශරීරයට හිතාමතාම තුවාල සිදු කරගත් ඉතිහාසයක් ඇති අය සියදිවි නසා ගැනීමට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති තරුණයෙකුට ඔබ උදව් කරන්නේ කොහොමද කියලා අපි ඊළඟට කතා කරමු. ඔහුට සාවධානව ඇහුම් කන් දෙන්න, කතා කිරීමට, ඔහුගේ අදහස් පිට කිරීමට දිරිමත් කරන්න. ඔහුගේ ගැටලුවට ඔබගේ දැඩි අවධානය යොමු කර ඇති බව අඟවන්න. ඔබ ඔහුට උදව් කරන බව, ඔහු වෙනුවෙන් සිටින බව පවසන්න. ඔහුගේ බිය, අපේක්ෂා භංගත්වය, දුක ඒත්තු ගන්න. ඔහුව සනසන්න, බිය සැක දුරු කරන්න, විශ්වාසය තහවුරු කරන්න. නමුත් ඔහුගේ ගැටලුව නොසලකා හරින්න එපා. තමාට තුවාලයක්, හානියක් කර ගැනීමට, සියදිවි නසා ගැනීමට ඔබ සිතනවාද? ඒ සඳහා සැලසුමක් ඇද්දයි ඍජුවම අසන්න. සියදිවි නසා ගැනීමකදී ඒ පුද්ගලයාට සහ පවුලේ ඉතිරිවන අයට අත්වන ප්‍රතිඵල සහ ඉරණම ගැන ඔහුට හොඳින් පැහැදිලි කර දෙන්න. ඔහුට පහසුවෙන් ළඟාවිය හැකි මානයේ ආයුධ, වසවිස, අහිතකර ඖෂධ නැති බවට වග බලා ගන්න. ඔහු සියදිවි නසා ගැනීමට ඉතා දැඩි අවධානමක් ඇතැයි ඔබ සිතන්නේ නම් ඔහු ළඟින්ම සිටින්ම මොහොතකටවත් ඔහු තනි කර යන්න එපා. ඔහුට ඇති ජීවිත අවධානම ගැන හැකි ඉක්මනින් පවුලේ වගකිව යුතු වැඩිහිටියෙකුට දන්වන්න. අදාළ සෞඛ්‍ය වෘත්තිකයෙකුගේ උපදෙස් වහාම ලබා ගන්න. වෛද්‍යවරයා හෝ රෝහල වෙත ඉක්මනින් ඔහු කැටිව යන්න. තවදුරටත් උදව් ලබාගත හැකි ක්‍රම සහ ස්ථාන ගැන ඔහු දැනුවත් කරන්න. ඒවාට අදාළ දුරකථන අංක ඔහුට ලබා දෙන්න. අවශ්‍ය නම් ඒ දුරකථන ඇමතුම් ලබා ගැනීමට ඔහුට සහාය වන්න. සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇත්තකුට උදව් කිරීමේදී ඔබ මේ දේවල් වලින් වළකින්න. ඔබේ කතා, ඔබේ අත්දැකීම් පවසමින් ඔහුගේ කතාවට අදහස් දැක්වීම වලට බාධා කරන්න එපා. ඔබ අනවශ්‍ය ලෙස කලබල වෙන්නට එපා. තරහ ගන්නත් එපා. ඔබේ සොයන් තීරණවල පිහිටා කටයුතු කරන්න එපා. ඔහුට දරා ගැනීමට බැරි තරම් විශාල වශයෙන් උපදෙස් දෙන්නට යන්න එපා. සියදිවි නසා ගැනීම ගැන ඇති මිත්‍යා මත ගැන අපි මීළඟට කතා කරමු. මිත්‍යාව. සියදිවි නසා ගැනීම ගැන කතා කරන තරුණයන් සාමාන්‍යයෙන් එසේ කරගන්නේ නැහැ. ඔවුන් එසේ පවසන්නේ අනුන්ගේ අවධානය ලබා ගැනීමටයි. සත්‍යය. එය වක්‍රාකාරයකින් ඔවුන් අපගෙන් උදව් ඉල්ලීමක්. ඒ නිසා එවැනි ප්‍රකාශ ඉතා බරපතල ලෙස සලකා ක්‍රියා කරන්න. මිත්‍යාව. සියදිවි නසා ගැනීමේ දැඩි අභිප්‍රායක් ඇත්තකු නතර කළ නොහැකි. ඔහු කවදා හෝ එය සිදු කර ගන්නවාමයි. සත්‍යය. සියදිවි නසා ගැනීම වැළැක්විය හැකි. ඔවුන්ට අවශ්‍ය උදව් නිසි වේලාවේ ලබා දුන්නොත් ඒ අවදානම අවම කළ හැකි. මිත්‍යාව. සියදිවි නසා ගැනීම ප්‍රවේණිගත ප්‍රවණතාවයක්. සත්‍යය. සියදිවි නසා ගැනීම සමහර පවුල්වල වැඩිපුර දකින්න ලැබෙනවා. නමුත් එය ප්‍රවේණිගත දෙයක් නොවේ. ඒ නිසා සියදිවි නසා ගැනීමේ අදහස් ඇති අය සඳහා වෙනත් විකල්ප විසඳුම් ඇති බව ඔවුන් දත යුතුය. මිත්‍යාව. සියදිවි නසා ගන්නා සියලු තරුණ අය විෂාදයෙන්, නැත්නම් ડિප්‍රෙෂන් වලින් පෙළෙන අයයි. සත්‍යය. සියදිවි නසා ගැනීමට විෂාදය බහුල හේතුවක් වුවත් එය හැමෝටම අදාළ නොවේ. මිත්‍යාව. උග්‍ර මානසික බිඳවැටීමකට ලක් වූ කෙනෙක් ක්ෂණිකව මානසික වශයෙන් සුවතට හැරුණේ නම් ඉන් අදහස් වන්නේ ඔහුගේ සියදිවි නසා ගැනීමේ අවදානම ඉවත් වූ බවයි. සත්‍යය. උග්‍ර මානසික බිඳවැටීමකට ලක් වූ කෙනෙකුගේ හදිසිය ඇතිවන පිටතට පෙනෙන ධනාත්මක හැඟීම් රටාවෙන් ඉඟි කරන්නේ ඔහු ඉක්මනින්ම තමාගේ තීරණය ක්‍රියාත්මක කරන බවයි. ඊළඟට අපි කතා කරමු සියදිවි නසා ගැනීමට සිතුවිලි ඇත්තෙකුට ඉන් මිදීමට උදව් ලබාගත හැකි තැන් ගැන. ඔබේ ප්‍රාදේශීය සෞඛ්‍ය මධ්‍යස්ථානය, ඔබේ පවුලේ වෛද්‍යවරයා හෝ වෙනත් ඕනෑම වෛද්‍යවරයෙක්, Kids Helpline, දුරකථන අංකය 1800 55 1800, Lifeline, දුරකථන අංකය 13 11 14, Headspace, දුරකථන අංකය 1800 650 890, Suicide Line, දුරකථන අංකය 1300 651 251. ඔබ මතක තබා ගත යුතු වැදගත් කරුණු මොනවද කියලා අපි මීළඟට කතා කරමු. සියදිවි නසා ගැනීමේ සිතුවිලි ඇති තරුණයෙකුට ජීවිතය බේරා ගැනීමට උදව් කිරීමට ඔබ නිසි පුහුණුවක් ලත් මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකු වෙන්නම අවශ්‍ය නැහැ. ඕනෑම කෙනෙකුට එය කරන්න පුළුවන්. කෙනෙක් සියදිවි නසා ගන්නවාය කියා අනතුරු අඟවන සෑම අවස්ථාවක්ම ඉතා දැඩි ලෙස සැලකිල්ලට ගෙන ක්‍රියා කරන්න. කිසිවිටක එය විහිළුවට ගන්න එපා. එවැනි තරුණයෙකුට සාවධානව සවන් දීමෙන්, ඔහුගේ හැඟීම් වලට ප්‍රායෝගික උදව් ලබා දීමෙන් සහ නිසි මානසික සෞඛ්‍ය වෘත්තිකයෙකුට වහාම යොමු කිරීමෙන් ඔහුගේ වටිනා ජීවිතය බේරා ගන්න ඔබටත් පුළුවන්.
0: ජීවිතයට අත්වලක් වෛද්‍ය සාකච්ඡාව ඔබ වෙත ගෙනාවේ වෛද්‍ය ඔවිද විපුල ගුණ මහතා.

0: සංගීතය සමඟ ගීතය ඇසෙනකොට ඔබට මතක් වෙන කරුණු කාරණා කීපයක් තියෙනවා. එයින් පළමුවෙන්න තමයි මේ ගීතය ඇතුළත් වේදිකා නාට්‍ය තාරා වූලති. ඒකම සොඳුරු මුහුණක් ඔබට මතකයේ තියෙනවා. ඒ තමයි ගාමිණී සමරකෝන් කියන රංගදරයා. පුංචි තිරේ වේදිකාව සිනමාව හැම අතින්ම තම සංගල ප්‍රතිභාව පෙන්වූ අග්‍රගන්න කලාකරුවෙකු ගාමිණී සමරකෝන් මහතා පසුගිය තුන්වෙනිදා ජීවිත රඟපාටලු සමුගෙන ගියා. ඔහු කළ නිර්මාණ අපිට ඉදිරියේ දකින්න නොලබුණත් අතීතයේ ඔහු කළ නිර්මාණ සමග අපිට යහපත් කාලීන නට අවස්ථාව ලැබී අපි සැවම ඔහුට නිවන් සුව ප්‍රාර්ථනා කරමු.
1: ගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිතලට වෙන්නේ
0: අද වෙස්සරාණ ගුවරට ගෙනීමේදී මට සහාය වුණා මහේන්ද්‍ර කාලිංගමුදලි, දසුන් ගජමන්, උදය ගෝවින්න, වෛද්‍ය ඔවිද විපුලගුණ, උදිතා කාලිංගමුදලි, දෙවුනි ආටිගල, ධනේශ්වරී ආටිගල, නිරූපා කුලරත්න, ආනන්ද කුලරත්න සමග ගාමිණී නාරම්පණාව. එළඹෙන සතියේදී සුපුරුදු වේලාවට සුපුරුදු වැඩසටහනක් රැගෙන ඔබ හමු වෙන බලාපොරොත්තුවෙන් ඔබෙන් සමුගෙන යන මම අද වැඩසටහනේ සම්පාදක ඔබේ හිතවත් බිල්ෆ්‍රෙඩ් සිරිවර්ධ. එළඹෙන සතිය සෝදායක සතියකට ආසිරි. ආයුබෝවන්. වාසනාවන්.
2: You're listening to 3ZZZ, Melbourne Ethnic Community Radio 92.3 FM. Broadcasting in your language.
3: The following program is in Turkish.
4: Şiddet suçu işleyen 14 yaşından büyük suçlular artık daha ciddi sonuçlarla karşı karşıya kalacak. Nitelikli araç gaspı gibi suçlar yetişkin mahkemesinde yargılanacak. Haneye tecavüz suçluları hapis cezası ile karşı karşıya kalacak. Dahası silah kullanılan ciddi saldırı suçları daha uzun cezalar yol açabilecek. Böylece suçlunun gelecekteki eğitim, iş ve yaşam seçeneklerini etkileyecek. Daha fazla bilgi edinmek için şiddet suçuna yetişkin cezası araması yapın. Victoria Hükümeti Melbourne tarafından yetkilendirilmiştir.
5: Proud sponsor of 3ZZZ 92.3 FM.
6: 3ZZZ Melbourne Türk Radyosu başlıyor. Programlarımız Cuma 10-12, Pazar, Pazartesi 10-11 ve Salı 20-21 arası 92.3 FM, 3ZZZ Etnik ve 3zz.com.au'dan online yayınlanmaktadır.
7: Hayırlı sabahlar değerli dinleyiciler. Bir pazar yayınımızdayız ve bugün oldukça kalabalık bir konuklarımızla beraberiz. İnşallah hep birlikte saat 11'e kadar bu yayını sürdüreceğiz. Konuklarımızı Yusuf sen tanıtarak başlayalım istersen.